යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: ලකනහගෙනින්නවලා උදේ 5 විනාඩි 40යි. අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව. අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තු සහ අමතර කොටස් ගැනීම පහසුම. ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකන හගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 55යි.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලකන මොනින් දෙසයි
4: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

මේ පුරාතනයේ පටන් දහමින් නිවුණු සැනහුණු සුපහන් ජීවිත ගත කළ මහරහතන් වහන්සේගේ පහස රැඳි අපූර්ව පූජාර්ථ පුණ්‍ය භූමියක සිටයි. මේ තවමත් ගැ

අවසන් මහරහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව මහරහතන් වහන්සේ දැදුරු ඔය අසබඩ කටුගමු රජමහා විහාරස්ථානයේ සිට මේ පින් බිම වෙත නොයෙක් වර වැඩම කොට සමවත් සුවයෙන් මේ පින් බිමෙහි ගත කළ බවට පුරාතනයේ විවිධ සාක්ෂ්‍ය නිදසුන් සපයනවා. එවන් අපූර්ව පින් බිමක සිට අපි අද දවසේ සවනක් රැස් දහරින් ලොවම නිවා පහන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එදවස ඒ අයුරින් ආලෝකවත් වෙච්ච මේ පින් බිම වර්තමානයේ වඩ වඩාත් දිදුලන්නේ තවත් ලෝකයේම දිදුලන මහා යතිවර නාමයක් සමගයි. ඒ නිකවැරටිය සමදරා පිටිය ශ්‍රී පාලිත පිරිවෙන් පරිවේනාධිපති ඓතිහාසික ගණීවව පුරා

එවගේම බුදුන් වහන්සේ පස්වග මහණුන් වෙත දම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කිරීම, එවගේම දෙව්ලොවට වැඩම කරන බුදුන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයා ඇතුළු පිරිසට අභිධර්මයේ

ටත් ඊයේ සවස් භාගයේ සිට දිවයිනේ නන්දෙසින් සැදැහැවතුන් බොහෝ පිරිසක් පැමිණ සිටිනවා. පෙහෙවස් සමාදන් වෙමින් අද දවස මුළුල්ලේ පැවැත්වෙන ආගමික වැඩසටහන සමග සම්බන්ධ වන්නට පූජනීය කත්නෝරුවේ සිරිධම්ම ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දවස මුළුල්ලේ මේ සමගාමී ආගමික වැඩසටහන් සමග එක්වෙමින් ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සම්බුද්ධ පූජා ඇතුළු පින්කම් හා සම්බන්ධ වෙමින්

0: අලබාදෙනවා.
1: පසුම්බියට වාසිකන්න FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
2: වෙලාව 2 විනාඩි 1යි.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනාගාර සඳහා මාසික කුලී පදනම මත රියතුරු සහ ඉන්ධන සහිතව වාහන සේවයේ යෙදවීමට මිල කණන් කැඳවනු ලැබේ. හුන්නස්කිරිය විකාශනාකාරය සඳහා වායු සමනය රහිත 2000 වසර හෝ ඊට පසු නිෂ්පාදිත දොර 4 ඩබල් කැබ් රථයක්. මඩුල්සිම විකාශනාකාරය සඳහා 2011 වසර හෝ ඊට පසු නිෂ්පාදිත ත්‍රිරෝද රථයක්. වැඩි විස්තර සඳහා අමතන්න 0112-774-594 0112-775-493. වැඩි විස්තර සඳහා 2026 ජුලි 17 වන දින දිනමින පුවත්පත බලන්න.

බුදුහිමි මෝගැබින් වැකිර ගලා ගිය සදහම් අමාවහරින් මුළුල්ලුව තෙමි දුක්ගිනි නිවේ සැනහේ ගිය උතුම් ඇසල පුර පසළොස්වක පොහෝ දින අදයි ලෝකේට තෙරුවන පහළවන්නේ අද වන් දිනක ලෝතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පෙරම්පුරමින් අවබෝධ කොටගත් ඒ උතුම් දහම මධ්‍යම ප්‍රතිපදාව අදවන් දිනකයි ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළේ.

මා මිත්‍ර අමිල සඳහන් කළා සේම මේ විහාරස්ථානීය මෑත කාලයේ ජනප්‍රියත්වයට, ජනාදරයට, ගෞරවාදරයට පාත්‍ර වන්නේ අපේ පූජ්‍යපාද කද්නෝරුවේ ශ්‍රීධම්ම ස්වාමින් වහන්සේගේ ඒ ශාසනික ආගමික මෙහෙයත් සමගයි. උන්වහන්සේ වැඩවාසය කරන විහාරස්ථානයේ සිටයි අද දවසේ මෙලෙස සවනක් රැස් පොහොදා ආගමික විකාශය ඔබට සමීප කරන්නේ. මේ උතුම් සදහම් විකාශය ඔබට සමීප කිරීමේදී අප ප්‍රධාන අනුග්‍රාහකත්වයේ ලබා දෙන්නේ කසාගල ග්‍රීන් සුපර් සමූහ ව්‍යාපාරයේ ස්වදේශී කොහොඹ සිසිජි අධ්‍යාපන ආයතනය, සිග්මා ඉන්ස්ටිටියුට් ආයතනය සම අනුග්‍රාහකත්වයේ ලබා දෙනවා කුලකිතර මංගල සේවය, වෙල්නස් සිලෝන් ආයුර්වේද රෝහල, ෆ්‍රීලෑන් එන්ටර්ප්‍රයිසස් ප්‍රයිවට් ලිමිටඩ් අපට සම අනුග්‍රහයකත්වය ලබා දෙනවා. මේ සියලු පින්කම් ඔබට සමීප කිරීමේදී අපට අනුශාසකත්වය ලබා දෙන්නේ නිකබැරිටිය සමදරාපිටිය ශ්‍රී පාර්ථ විද්‍යායතන පිරිවෙන් මහවිහාරාධිපති, ඓතිහාසික ගණිවැව පුරාණ විහාරයේ ඇතුළු විහාර ඝනයේ අධිපති ශාස්ත්‍රවේදී ත්‍රිපිටකවේදී පූජ්‍ය කලපිටියාගම වජිරවංශ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ අවවාද අනුශාසනයි මැද්දේ මේ සියලු පින්කම් ඔබට සමීප කරන්නේ. සදහැවතුනි, මේ විහාරස්ථානයේ රැස්ව සිටින සුවිශාල සදහැ

අවස්ථාව උදා වී තිබෙන්නේ උදෑසන අෂ්ටාංග උපෝසථ ශීලයේ සමාදන් වන්නට. එසේනම් සදහැවතුනි, අප සාදු නාද නංගමින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මොහොතේදී පිළිගනිමු. නිකවැරටිය සමුදරා පිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පරිවෙනාධිපති, ඓතිහාසික ගණිවැව පුරාණ රජ මහා විහාරාධිකාරී, විචිත්‍ර ධර්මකත්තික ශාස්ත්‍රපති පූජ්‍යපාද කත්නෝරුවේ සිරිධම්ම ගෞරවනීය ස්වාමින් වහන්සේ අප සැම සියලු දෙනා මේ උදෑසන අෂ්ටාංග උපෝසථ ශීලයේ පිහිටවන්නේ. එසේනම් සදහැවතුනි, සිල්ලිලිමේ වාක්‍ය කියමින් අපේ ගෞරවනීය

0: Sadu, sadu, sadu.
1: හොඳයි. පින්වත් සියලු දෙනාටම තෙරුවන් සරණයි. නිකවරටි සමදරා පිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙන ඓතිහාසික ගණේව පුරාණ විහාරයේ ඇතුළු විහාර ගණේගරු විහාරාධීශවර ගෞරව ශාස්ත්‍රවේදී ත්‍රිපිටක වේදී අපගේ ගුරුදේවෝත්තම පූජ්‍ය ගලපිටියාගම වජිරවංශ ගෞරවනීය මාහිම්පාණන් වහන්සේගේ අවවාද අනුශාසනා මත උන්වහන්සේගේ මූලිකත්වයෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මේ ජාතියේ බණ මඩුව වගේ තමන්ගේ දෙවුර මත පැවරුණුවේ වගකීම ඉටු කරමින් යන ගමනේදී උතුම් වූ ඇසලපුර පසළොස්වක් පුන් පොහෝ දිනේදී අප ඓතිහාසික ගණේව පුරාණ රජමහා විහාරයේ සිට සජීවීව මුළු ලෝකයටම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ පණිවිඩය අරගෙන යන්න කටයුතු කරන දවසක මොහොතක් මේ පිම්බිමට එකතු වුණු පින්වත් දූදරුවන් අම්මලා තාත්තලා පෙහෙවස් සමාදන් වෙලා අද දවස පුරාම බලාපොරොත්තු වෙන්නේ ආධ්‍යාත්මික ජීවිතය ගමනේ ශික්ෂණයක් ලබා ගන්නට. පින්නතුනි අද ඇසලපුර පසළොස්වක් පුන් පොහෝ දිනය සාරා සංකේය කල්පලක්ෂයක් පුරාවටම පාරමිතා සම්පූර්ණ කරපු එකේ ප්‍රතිඵලය ලබාගත් පුන් පොහෝ දිනය පින්නත්නි අත්හරින්න නික්මෙන්න පුරුදු පුහුණු කරපු ගමනේ ප්‍රතිඵල ලබාගත් පුන් පොහෝ දිනය මේ පිම්බිමට එක්හවුණු අම්මලා සියලු දෙනාම දොහොත් මුදුන් තියාගෙන ප්‍රාර්ථනා කරමු අපේ අභිනිෂ්ක්‍රමණය මේ උතුම් පුන් පොහෝ දිනම පාරමිතාවකට මුල පිරන්න සජීවීව ස්වාධීන රූපවාහිනිය මගින් මේ සිදු කරන පොහොය විකාශය කටයුත්තට අපි සම්බන්ධ වෙලා ඉන්නේ මේ පින්කම අපේ සසර ගමනේ එක් ආත්මයක අභිනිෂ්ක්‍රමණය සඳහා පාරමිතාවක් වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි මුළු විශ්වයම අද සාදුකාර දීපු දවස. මුළු විශ්වයම දෙවියන් මහා බමුණ් මේ පාතාල මේ පොළව යට මේ නොපෙනෙන ලෝකයේ තියෙන ඉන්න මේ කවදාවත් එළිය ආලෝකයේ දකින්න නැති සත්තු එළිය ආලෝකයේ දැකපු දවසක් ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් දේශනාව ඒ ශ්‍රී මුකයෙන් සිද්ධ වෙච්ච දවස. ඒ නිසා පින්නතුනි මේ ඇසලපුර පසළොස්වක් පුන් පොහෝ දිනේ ඇයි ගණේවට වැදගත් වෙන්නේ? හේතු කීපයක් තියෙනවා. මේ පුණ්‍ය භූමිය රාජ පූජිත භූමියක්. අපේ රජුරෝ මේ භූමිය පාලනය කරනකොට මහරහතන් වහන්සේලා වැඩ හිටපු පිම්බිම පේව සමාදන් වෙන්න මේ පිම්බෙමට ඇවිල්ලා පැවිදි වෙලා උතුමන් රහත් වෙච්ච පුණ්‍ය භූමිය. අවුරුදු දහස් ගානක් පුරාවට මේ පිම්බිමේ මේ ඇසල පොය වෙනකොට පොය කීයක් නම් බුදු ගුණ කියලා ඇද්ද? මේ පුණ්‍ය භූමියේ පොය කීයක් බණ කියලා ඇද්ද? මේ පුණ්‍ය භූමියේ පොය කීයක් නම් මහරහතන් වහන්සේලා පින්නත්නි ධර්මයේ දේශනා කරලා ඇද්ද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන අද මේ අපේ අම්මලා තාත්තලා සැදී පැහැදී ඉන්නේ යම්සේද මල් පහන් සුවඳ දුම් දැහත් ගිලම්පස දෝත දරාගෙන බුදුහාමුදුරුවන්ට පූජා කරන් පින්නත්නි අවුරුදු දහස් ගානක් පුරාවට මේ පිම්බිමේ බුදුහාමුදුරුවන්ට බුද්ධ පූජාව තියලා තියෙනවා. මේ සසිරිබර පුණ්‍ය භූමියක් මොකටද? මිනිස්සුන්ට නිවන් දකින්න, මිනිස්සුන්ගේ හිත නිමෙන්න, මිනිස්සුන්ට බණ අහන්න මේ භූමියේ ලොකු ශක්තියක් තියෙනවා. මේ විශ්වයේ ලොකු ආකර්ෂණයක් මේ පුණ්‍ය භූමියට තියෙනවා. මේ අනුරාධපුර පාරේනකොට හැතැම්ම අටක් විතර මේ මහා කැලයක් මැද්දෙන් හැරිලා මේ පුණ්‍ය භූමියට අති දුෂ්කර ගමනක් එන්න තියෙන. ආපුහාම පින්නතුනි කාගෙත් සිත් සතන් නිමෙනවා. ඒ නිසා මේ ගහකොළ සතා සිව්පාව කුරුල්ලන්ගේ ශබ්දේ විතරයි දවස පැය 24 පුරාවට මැහෙන්නේ. ඒ නිසා පින්නතුනි දෙවි හාමුදුරුවන් වහන්සේලා යහතින් වැඩ ඉන්න භූමියක් මේ පෙහෙවස් සමාදන් වුණු සියලු දෙනා දිහා බලාගෙන උන්වහන්සේලා මේ මොහොතෙත් සතුටු වෙනව ඇති. මොකද සම්බුද්ධ ශාසනයේ චිරස්ථතිය වෙනුවෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දා දේශනා කරපු විදිහට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස පෙළගැහිලා ඉන්නවා. සම්බුද්ධ ශාසනයේ චිරස්ථතිය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ඒකට තව ශක්තියක් වෙනවා, ඒකට තව හයියක් වෙනවා. මේ ශ්‍රී ලංකා දිහිපේ පුරාවට පමණක් නොවෙයි, මේ පුන් පොහෝ දිනේදී මුළු ලෝකයේම පින්නතුනි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ පණිවිඩය අහගෙන ඉන්නව ශ්‍රවණය කරනවා. නිවනට පමුණුවන සුළුයි පින්නත්නි. අදිෂ්ඨාන කරන්ට සංසාරේ කල්ප ගාණක් දුක් විඳලා ලබාගත් මිනිසත් භවයේ තුල පින්නතුන්ට අර්ථවත්ම දවසක් වෙයි මේ ඇසල පුන් පොහෝ දිනේ. උපදිනව ජරාවට පත් වෙනවා, ව්‍යාධියට පත් වෙනවා, මැරෙනවා. මේ ධර්මතා හතරට පමණක් ගොදුරු වෙලා නොඑක් දුක්ඛ දෝමනස්යන්ගෙන් පිරිච්ච මේ සංසාරේ මනුස්ස ලෝක, പ്രേත ලෝක, තිරිසන් ලෝකවල උත්පත්ති ලැබලා නොඑක් පීඩාවන් වලට පත් වෙලා යන ගමනේ පින්නතුනි අදිෂ්ඨාන කරමු නිවන් දකින්න පාරමිතා පුරන්න ඕනේ. මේ පෙහෙවස් සමාදන් වීම මේ ගමන අද මේ පටන් ගත්ත ආරම්භය නිවන් දකින ආත්මයේ තෙක්ම බලපාන්න ඕන හේතු වාසනා වෙන්න ඕන. කල්පනා කරන්න මේ ගෝරතර සංසාරේ කොච්චර අපි දුක් විඳලා තියෙනවද, අඬලා තියෙනවද, කොච්චර අපි පීඩාවට පත් වෙලා තියෙනවද. මේ තමයි ඒ සියල්ලන්ටම සමුදෙන්න, ඒ දුක් දෝමනස්යන්ට සමුදෙන්න යන ගමනේ අපි තියෙන පළවෙනි වෙඩිමුරය ඇසල පුර පසලොස්වක් පුන් පොහෝ දිනේදී ඓතිහාසික ගණේවව පුණ්‍ය භූමියේ සිට පින්නතුනි. මේ භූමියේ අදටත් බුද්ධ ප්‍රතිමා වහන්සේලා වැඩ ඉන්නව රජ්ජුරුව හදලා තියෙන්නේ තිරුවනාගලේ. අප ගුරු දේවෝත්තම පූජ්‍යපාද හාතිගම්මන උත්තරානන්ද මාහිම්පාණන් වහන්සේ පින්නතුනි මගේ දකුණු පසින් වැඩ ඉන්න ටෙරාකොටා බුද්ධ ප්‍රතිමා වහන්සේ මුළු මහත් ලෝකේටම මේ මැට්ටෙන් හදලා පුච්චපු එකම බුදු පිළිමයක් තියෙනවා නම් ඒ තියෙන්නේ මේ ඓතිහාසික ගණේවව පුණ්‍ය භූමියේ විතරයි. දෙමාල විහාර සංකීර්ණය, ආසනගර විහාර පින්වත්නි මුළු ලංකාවෙම පහයි තියෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ වජ්‍රාසනයට වඳිනව පුදනව කියලා හිතාගෙන අපේ මුතුන් මිත්තෝ දැන් අවුරුදු 1000 ගානකට කලින් වැදපු ඒ ආසනගර විහාරයේ වැඩ ඉන්නේ මේ පුණ්‍ය භූමියේ. ඒ නිසා පින්නතුනි හතර කොන බලනකොට මහරහතන් වහන්සේලා එවකට විරාජමානව වැඩ හිටපු ආකාරයේ මැවිලා පේනවා. මගේ බුදුහාමුදුරුවන්ට මැදුම් පිදුම් කරපු ආකාරයේ මැවිලා පේනවා. ලක්ෂ ගානක් මේ වෙනකොට මේ පිම්බි මේ පෙහෙවත් සමාදන් වෙලා තියෙනවා. සම්බුද්ධ ශාසනයේ චිරස්ථතියේ ආරම්භයේ සනහිටුවන් කරන නව යුගයක පෙරමං සලකුණු පටන් ගත්ත තැනක් තමයි මේ ගණේවව පුණ්‍ය භූමිය. මේ බෞද්ධ ප්‍රබෝධයේ සම්බුද්ධ ශාසනයේ දියුණුව ඉදිරි පැවැත්ම පිළිබඳව තීරණාත්මක විදිහට මෑත කාලයේ ලංකාව තුල මිනිස්සු වැඩිපුරම ධර්ම දේශනා ශ්‍රවණය කරන්න බුදුහාමුදුරුවන්ගේ භාෂිතයට ඇහුම්කන් දෙන්න ඒ විදිහට හැඩගැහෙන්න ඒ විදිහට හැසිරෙන්න මට්ටමට ලක්කැසි ලෝවැසි සියලු දෙනාම ජාති ආගම් ભેදයකින් තොරව හුරු කරන්න පොළඹවන්න ඒ මගට ගන්න පින්නතුනි ලොකු පිටුවහලක් වෙච්ච භූමිය මේ ගණේවව පුණ්‍ය භූමිය. අද දවස පුරාවටම නේ අපිට භාවනා කරන්න කමඨහන් දේශනාව පිළිබඳ හොඳ අවබෝධයක් තව ටිකකින් ගන්න පුළුවන් නේ. සම්බුද්ධ වන්දනාව සිද්ධ කරනවා, ධර්ම සාකච්ඡා සිද්ධ කරනවා, සුවිශේෂී ධර්ම දේශනා සිද්ධ කරනවා, අවස ගිලම්පස් සම්බුද්ධ පූජාව පවත්වනවා. ඇසල පොහේ තව වැදගත්කමක් තියෙන ඓතිහාසික ගණේවව පුණ්‍ය භූමිය තුල පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා දෙතිස් වෑංජන සම්බුද්ධ පූජාව අද ඉඳන් පටන් ගන්නවා. මහා චෛත්‍ය රාජාණන් වහන්සේට කප්රුක් පලන් දන්න හැම පෝයෙටම අද ඉඳන් පටන් ගන්නවා. එක්කවුණු සියලු දෙනාම මේ පින් කුසල බල මහිමයෙන් සපිරි මේ මල් වට්ටියට අත ගහන්න පින්නතුනි අදිෂ්ඨාන කරන්න මේ භූමියේ අද ඉඳන් මේ මොහොතේ ඉඳන් දැන් ඉඳන් එකදු පාපයක්වත් සිද්ධ නොවේවා, මගේ සීලය ආරක්ෂා වේවා, මගේ සමාධිය වර්ධනය වේවා, මගේ ප්‍රඥා වර්ධනය වේවා, සසර කරපු පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයෙන් පූර්වකෘත පුණ්‍ය මහිමේ ආනුභාවයෙන් සසර කෙලවර නිවන් දකින්න මේ පිං පාරමිතාවක් වේවා සාදු කියලා අපි ප්‍රාර්ථනා කරමු, අදිෂ්ඨාන කරමු.
0: අපේ හාමුදුරුවනේ ගෙවුණු මොහොතේ සාධන රූපහානි සේවයේ සවනක් රැස් අපේ පිරිවරට ලබා දෙන්න තියෙන උතුම්ම විචාරය, එහෙමත් නැත්නම් උතුම් ගෞරව අපේ හාමුදුරුවෝ ලබා දුන්නා. ඒ තමයි ස්වාධීන රූපහානිය කියන්නේ ජාතියේ බණ මඩුව කියලා. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය තුළ, රූප මාධ්‍ය තුළ පැරණිතම ආගමික ඇතම් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් චිර පැවැත්ම වෙනුවෙන් ආරම්භ කළ දහම් සන්නිවේදනය සවනග්‍රැස්. එවන් උතුම් වැඩසටහනකට අපි හාමුදුරුව අද ගණීවැව පුරාණ විහාරස්ථානයේදී අපට ලබා දෙන්න පුළුවන් උතුම්ම ගෞරවය ලබා දුන කියලා අපි හාමුදුරුවෝ මට හිතෙනවා. අපි හාමුදුරුවෝ හරි අපූර්වට දේශනා කළා ලෝක සත්වයන්ටම අදාළ වෙන මේ ධාම වර්තමානයේදී ජාති ආගම් ભેදකින් තොරව සංනිවේදනය කරන්නට අපේ හාමුදුරන් වහන්සේට හැකියාව ලැබුණා කියලා. ඒක පරම සත්‍යයක්. අද අප එය නිරතුරුවම අත්දකින දෙයක්. සදහැවතුනි, අප සියලු දෙනාම එක්වීම හොතේ ගෞරවනීය ස්වාමින් වහන්සේට තව චිරාත් කාලයක් මේ දහම් මග අනුසේ යමින් අපේ සිත උතුම් දහමින් සනහාලන්නට හැකියාව ලැබේවා කියා අප සියලු දෙනාම එක්වීම හොතේදී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අප සියලු දෙනාම මේ උදෑසනින් මේ උතුම් පොහෝ දිනේ අෂ්ටාංග පෝෂිත ශීලිය සමාදම් කළේ අපේ ගෞරවාදරයට නිරන්තරයෙන්ම පාත්‍ර වන්නා වූ නිකවැරටිය සමදරා පිටිය ශ්‍රී පාරිත විද්‍යායතන පරිවිනාධිපති, ඓතිහාසික ගණීවැව පුරාණ රජ මහා විහාරාධිකාරී, විචිත්‍ර ධර්ම කතික ශාස්ත්‍රපති පූජ්‍ය කත්නෝරුවේ සිරි ධම්මපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ, එසේනම් සදහැවතුනි අප ස්වල්ප මොහොතකින් සෝදානම් මේ පුණ්‍යවන්ත භූමියේ සිට උදෑසන සම්බුද්ධ පූජාව ඔබ වෙත සමීප කරන්නට එදෙක අප සම්බන්ධතාව ලබා දෙනවා ප්‍රධාන සම්බන්ධතා මැදිරියට.

0: ලකනාගෙනන්න බලව් දෙහය විනාඩි විසි හතයි.
1: සීම සහිත ස්වාධීන රූපවාහිනය සේවයේ විකාශනාගාර සඳහා මාසික කුලී පදනම මත රියතුරු සහ ඉන්ධන සහිතව වාහන සේවයේ යෙදවීමට මිලකණන් කැදවනු ලැබේ. හුන්නස්කිරිය විකාශනාකාරය සඳහා වායු සමනය රහිත 2000 වසර හෝ ඊට පසු නිෂ්පාදිත දොර 4 ඩබල් කැබ් රථයක්, මඩොල්සිම විකාශනාකාරය සඳහා 2011 වසර හෝ ඊට පසු නිෂ්පාදිත ත්‍රිරෝද රථයක්. වැඩි විස්තර සඳහා අමතන්න 0112-774-594, 0112-775-493. වැඩි විස්තර සඳහා 2026 ජුලි 7 වන දින දිනමින පුවත්පත බලන්න.

0: 97.7 La Conda Radio ITN.
1: කොළඹින් කතා කරන රේඩියෝ ස්ලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි
2: ලංකා ගුවන් විදුලි ප්‍රචාරයයි
1: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි
0: රේඩියෝ සියවසක පුණ්‍ය රාග ලෝකණය
3: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
0: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
3: විද්වත් දේශන සමක විවෘත සංවාදය
0: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
3: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා පසර තුනට
0: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
3: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
0: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: වෙලාව 10 විනාඩි 31යි දැන්.
2: නිමන්ත ප්‍රසාර අධ්‍යක්ෂණයක් මීෂා.
3: මීෂා කැති වරද්දක් නැහැ.
4: ආ? වරද්දක් නේ? තුන්ස කොළු වැදුනද කොයි හරි? බලන්නක් බබා මෙයා කියන කතාව.
3: ඉඳි ගන්න එපා බබේ, මල්මේ තාම පොඩියනේ.
4: පොඩි උනත් ලොකු උනත් මං කැමට තේරෙන්නේ නැත්ත. මොකක්ද ඇත්ත? හකින බල මොකක්ද ඇත්ත? එයා යාගේ ඇත්ත කතාව කිව්වේ.
5: මම තමයි කෙල්ල මීෂා.
3: අනික අපි මේ කෙල්ලට පහුගිය සද්දකේ බල කර මේ ප්‍රොපෝසල් එකට කැමති වෙන්න කියලා.
6: හරි පුතා. එයාට ඕන නම් අපේ ප්‍රොපෝසල් එකට අකමැති වෙන්න ඉන්නවා.
3: මෙතු උනා තාත්තයා එකින්ම අකමැති උනා. අම්මනේ යාගේ අම්මයි තාත්තයි පන්සලට ගෙන ලොකු හමුදුරණ කියලා මේකට කැමති කරව ගත්තේ.
4: එතකොට මන්ද වැරදි? ආ මන්ද වැරදි?
2: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
7: පුරාතනයේ සමවත් සොයෙන් වැඩ සිටි මහරහතන් වහන්සේගේ දහම් පහසින් සැනසී ගියා සේම වර්තමානයේ ලෝකයම නිවමින් ගලා හැලෙන දහම් ගඟුලක ආශිර්වාදයෙන් ඉතිරි පැතිරි ගිය පින් බිමක සිට අද සවනක් රැස්පෝදා විකාශය අප ඔබට සමීප කරන්නේ ඓතිහාසික ගණේවැව පුරාණ රජ මහ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් ලෝකයම නිවන්නට දහම උපයෝගී කරගන්න, ඒ දහමින් ලෝම සැනහෙන කාලවකවානුවක පූජනීය කත්නෝරුවේ සිරි ධම්ම ගෞරවණීය ස්වාමින් වහන්සේගේ වැඩම කරවීමෙන් උන්වහන්සේගේ සහභාගීත්වය ඇතිව අද දවස මුළුල්ලේ සමගාමී පින්කම් රැසක් අප මේ පින්බිම කේන්ද්‍ර කරගනිමින් සිදු කරනවා. ලෝතුරා තථාගත බුදුපියාණන් වහන්සේ වෙත දානී අග්‍ර වූ කොටස පූජා කරන උදෑසන සම්බුද්ධ පූජාව මේ පූජනීය පින්බිමේ සිට පවත්වන්නටයි අප දැන් සූදානම් වන්නේ. ඉතින් ඉතාම සැදැහැ පෙරදැරි සිතින් සංයමයෙන් සකසා ගන්නට යෙදුණු උදෑසන ක්ෂීරපායාස දානේ පෙරට කොටගත් මල් පහන් සුවඳ දුම් ගිලන් පස පෙරට කොටගත් මේ සම්බුද්ධ පූජා පෙරහැර ඓතිහාසික ගණේවැව රජමහ විහාරස්ථානයේ සිට පෙරහැරින් මෙලෙස වැඩම කරවාගෙන එන ආකාරය ඔබට දකින්නට හැකියාව ලැබේවි. ඉතින් පැමිණ සිටින දහස් ගණන් සැදැහැති ජනතාවගේ සාදු නද මැදින්, ඔවුන්ගේ සම්මාදම මැදින් ඉතාමත් ගෞරවයෙන් සැදැහැ පෙරදැරි සිටින් බුදුපියාණන් වහන්සේ වෙත පූජා කිරීම සඳහා මේ හිමිදිරි උදෑසන ක්ෂීරපායාස දානේ පෙරට කොටගත් සම්බුද්ධ පූජාව ශබ්ද පූජා පෙරදැරි කර ගනිමින් අසිරියෙන් වැඩම කරවාගෙන එන මනරම් පින්සාර දසුන් ඔබ දකිනවා. ඉතින් මේ පින්බිම ඈත අතීතයේ පටන් නිරන්තර වන්දනාමානයට පාත්‍ර වන පූජනීය පින්බිමක් බව අපට දැන කියා ගන්නට ලැබුණා. අපේ හාමුදුරුව උදෑසන අනුශාසනාවේදී පිළිබඳව අපට වඩාත් කරුණු පහදා දුන්නා. ඉතින් එවැනි පින්බිමක් අද දවස දක්වා දිදුලමින් ඒ පින්බිමේ අසිරිය අපට සමීප කරන පුද පූජාවන් රැසක් අද ඓතිහාසික ගණේවැව පුරාණ රජ මහ විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් සිදු කරනවා. ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ අනන්ත අපමණ ගුණ සමුදාය සිහිපත් කරමින් ඒ ගුණ සමුදාය වෙත පිදෙන උපහාරයක් ලෙස උදෑසන සම්බුද්ධ පූජාව පවත්වා උන්වහන්සේ වෙත පූජා කරමින් සිදු කරන්නට සියලු කටයුතු සූදානම් කොට තිබෙනවා. ශබ්ද පූජාවන් පෙරදැරිව මුතු කුඩ මතින් ඉතාම සැදැහැ පෙරදැරි සිතින් සකසා ගන්නට යෙදුණු ක්ෂීරපායාස දානමය උදෑසන සම්බුද්ධ පූජාව මල් පහන් සුවඳ දුම් ගිලන් පස පෙරට කොට ගනිමින් දිවයිනේ නන් දෙසින් පැමිණ සිටින සැදැහැවතුන්ගේ සාදු නද මැදින් මේ විහාරස්ථ බෝධීන් වහන්සේ අභියස වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත පූජා කිරීම සඳහා වැඩම කරවාගෙන එන පින්වර දසුන් ඔබ දකිනවා. සීල සමාධි ප්‍රඥාවෙන් යුතු තුන් ලොවට අග්‍ර වූ බුදු පියාණන් වහන්සේගේ නිමල දහමින් ලෝකයේම සැනසෙන කාලවකවානුවක උන්වහන්සේ වෙත කෙරෙන උපහාරයක් ලෙස නිරතුරුව උදෑසන දහවල් සවස් භාගයේ සම්බුද්ධ පූජා පැවැත්වෙනවා. අද දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම සෑම නිවසකම පාහේ මේ උතුම් සම්බුද්ධ පූජාවන් පැවැත්වෙද්දි ස්වාධීන රූපවාහිනිය සටනක් රැස් පෝදා විකාශයට සමගාමී ඓතිහාසික ගණේවැව පුරාණ රජ මහ විහාරස්ථානයේ සිට උදෑසන සම්බුද්ධ පූජාව පැවැත්වීම සිදු කරනවා. මෙහිදී අපට වැඩිබඩ අනුග්‍රහක දායකත්වය ලබා දෙන කසාකල සමූහ ව්‍යාපාරයේ ප්‍රාප කර්මනාකාරී සෙව්වන්දි විජේ බණ්ඩාර ඇතිනිය පෙරට කොටගත් සතර පිරුවේ දායක දායිකාවන් විවිධ අනුග්‍රහක බවතුන් එකතු වෙලා මේ උදෑසන සම්බුද්ධ පූජාව සැදැහැ පෙරදැරි සිටින් පූජා කරන ආකාරයයි ඔබ දකින්නේ.

0: පරමාර්ථයම පදනම් කරගත් ඒ ශබ්ද පූජා පෙරදැරිව පැමිණ සිටින රැස්ව සිටින සදැහැති ජනතාවගේ සාදු නද මැදින් අපේ විහාරස්ථානයේ පොඩි හාමුදුරුවන්ගේ මෙහෙවීමත් එක්ක උදෑසන සම්බුද්ධ පූජාව පවත්වන්නට යෙදුණා. ඓතිහාසික ගණේවැව රජමහා විහාරස්ථ බෝධීන් වහන්සේ අභියස වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත ඉතින් අප මතක් කළ යුතුයි නිකරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙනේ මහ විහාරාධිපති ඓතිහාසික ගණේවැව පුරාණ විහාරයේ ඇතුළු විහාර ගණේ විහාරාධිපති ශාස්ත්‍රවේදී ත්‍රිපිටකාචාර්ය පූජනීය ගලපිටියාගම වජිරවංශ නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පෙරදරි කර ගනිමින් මේ ඇසල සඳ පායන ඇසල පුර පසළොස්වක පොහොය දිනේ නිමිත්තෙන් අපි මේ පූජනීය පින් බිමේ සිට මේ පින්කම් ඔබට සමීප කරන වග. ඉතින් මේ සූදානම් වන්නේ උදෑසන සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අපේ ගෞරව නමස්කාර පෙරදැරි ස්තුතිය නිකවරටිය සමතරාපිටිය ශ්‍රී පාලිත පිරිවෙන් පරිවේනාධිපති ඓතිහාසික ගණේවැව පුරාණ රජ මහ විහාරාධිකාරී පූජනීය කත්නෝරුවේ සිරිධම්ම ගෞරවනීය ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු.
1: හොඳයි පින්නතුනි, අප විසින් සකස් කරගන්ට යෙදුනා වූ මේ උතුම් වූ සම්බුද්ධ පූජාව, අප විසින් සකස් කරගන්ට යෙදුනා වූ දානවස්තුවේ අග්‍ර කොටස නොයිදුල් පින්ඩය, අමාමෑණී ලෞතුරා තථාගත මගේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේට පූජා කරනවා, පූජා වේවා, පූජාම වේවා කියන චේතනාවෙන් ප්‍රාර්ථනාවෙන් යුක්තව කවුරුත් සම්බුද්ධ පූජාව පවත්වන් මාත් සමඟ

සම්බ සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච අම්මේහි සම්බදම් පුඤ්ඤ සබ්බේ සත්තා අනුමෝදන්තු

ලෝතුරා බුදුපියාණන් වහන්සේ වෙත දානිහි අග්‍ර වූ කොටස පූජා කරන උදෑසන සම්බුද්ධ පූජාව පැවැත්වීම ඓතිහාසික ගණේවව පුරාණ රජ මහ විහාරස්ථානයේ සිට පූජනීය කත්නෝරුවේ සිරිධම්ම ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් සිදු කරනු ලැබුවා. උන්වහන්සේ වෙත පරිෂ්කාර පූජා කිරීමේ පින්බර මොහොතට අප දැන් යොමු වන්නට බලාපොරොත්තු වෙන්නේ පුස්සල්ල මහත්මිය වෙත අපි තාම ගෞරවයෙන් ආරාධනා කර සිටින්නේ පූජනීය කත්නෝරුවේ සිරිධම්ම ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත පරිෂ්කාර පූජා කරමින් මේ උතුම් පින්කම සාක්ෂාත් කරගන්නට ලෝතුරා බුදුපියාණන් වහන්සේ වෙත උදෑසන සම්බුද්ධ පූජාව පවත්වන්නට කටයුතු කිරීම සම්බන්ධයෙන් වසර සිය දහස් ගණනක් අතීතයේ රහතන් වහන්සේගේ පහස ලැබී පින්බිමක් අදත් එයම නැවත පුනරාවර්තනය කරමින් දහස් සංඛ්‍යාත සදහැවතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වන පින්බිමක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. ඉතින් ඒ ලෝකයේම දහම් සුවඳින් සුවඳවත් කරන පූජනීය කත්නෝරුවේ සිරිධම්ම ගෞරවනීය ස්වාමින් වහන්සේ නිසා උන්වහන්සේගේ අසිරියෙන් අදපටන් මේ කාලවකවානුවේ සිට ඉදිරිය දක්වාම මේ පින්බිම කේන්ද්‍ර කරගනිමින් මහා පින්කම් පැවැත්වෙන පින්බිමක් බවට නැවතත් මේ පින්බිම පත් කරන බව උන්වහන්සේ අනුශාසනා කළා. ඉතින් ස්වාධීන රූපවාහිනිය සවනක් රැස් පෝදා විකාශය තුළින් අද ඇසල පුර පසළොස්වක පොහෝදා ඒ වෙනුවෙන් හොඳ ආරම්භයක් ලබා දුන්නා. බුදුන් වහන්සේගේ අනන්ත අපමණ ගුණ සමුදාය සිහිපත් කරමින් මේ ඇසල පුර පසළොස්වක පොහෝ දිනේ සවනක් රැස් පෝදා විකාශයට සමගාමීව ඓතිහාසික ගණේවව පුරාණ රජ මහ විහාරස්ථානයේ සිට දවස මුළුල්ලේ සමගාමී පින්කම් ඔබ සමීපයට ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. විරාමයක් ලබා ගැනීම සඳහා වික්‍රමසිංහ පුර ප්‍රධාන සම්බන්ධතා මැදිරියට සබඳතාව ලබා දෙන්න අපි දැන් සූදානම්.

0: Lakhanda Radio ITN.
1: Belau de hatai minadi kai.

0: අයිබුවන් සුබ දැසනක් ජයග්‍රහේ වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක්කේ වගේම හද ජූලි මාසේ 29 වෙනිදා බදාදා දවස අද ඇසලපුර පසළොස්වක පොහොය දිනේ. ඉතින් දවසේදී තමත් වැදගත් පොහොයක් බවට පත්ල දුනා. අයිබුවන් සුබ දැසනක් මේ කළා.
1: අයිබුවන් යහන් සුබ දැසනක් ඔබ සඳහන් කළා වගේ අද පුර පසළොස්වක ඇසල පොහෝ දිනය. ඉතින් අපි සඳහන් කරමු මේ ඇසල පොහෝ දිනේ වැදගත්කම. සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම, ගිහිගෙයින් නික්ම යාම, බුද්ධත්වයෙන් පසු බුදුන් වහන්සේ ප්‍රථම වරට පස්වග මහණුන්ට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීම, ප්‍රථම ධර්ම සංගායනාව, කොණ්ණඤ්ඤතවසා සෝවාන් ඵලයට පැමිණීම, භික්ෂුන් වහන්සේ පෙරවස්සේ ලැබීම ආදී වැදගත් ශාසනික සිදුවීම් ගණනාවක් සනිටුහන් කෙරෙන ඇසල පුන් පොහෝ දිනයයි අදට යෙදී තිබෙන්නේ.
0: එතන ඒ වෙනුවෙන් සාධන රූපවාහිනී මාධ්‍යාලය සවන ක්‍රැස් වැඩසටහනක් දවසේදී ක්‍රියාත්මක වනවා නිකවරටිය ගණේබව පුරාණ විහාරස්ථානයේදී සම්බන්ධයෙන් සමගාමී විකාශයක් විදිහට සාධන රූපවාහිනී අපි ලක්කන ගුවන්තුලත් සමගින් සමගාමී විකාශයක් විදිහට දවසේදී මේ ආගමික වැඩසටහන ඉදිරියේදී විකාශනය කිරීමට නියමිත දැන් දුදර්ශන 6ට
1: අෂ්ටාංග සීලය
0: සමාදන් වුණා. ඉන්නතර බුද්ධ පූජාව පිරිනැමුවා. මේ සම්බන්ධයෙන් අදවසේදී තවදුරටත් අද ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කළ තිබෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා රටට වගේ කියන මාධ්‍ය නාලිකාවක් විදිහට අදවසේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයත් එක්ක නිරන්තරයෙන් එකතු වෙන කියලා. අපි සූදානම් අදවසේදී පත්තරවල වාර්තා කළ තියෙන තොරතුරු මොනවද කියලා හොයලා බලන්න. අපි ප්‍රථමයෙන්ම අවධානය යොමු කරනවා අද දින මින පුවත්පතට. පොලිසියට පහර දීම සජුබ මන්ත්‍රි චමින්ද විජේසිරි මාස 18 කිරේ අද ඡායාරූප සහිතව වාර්තා කළ තිබෙනවා දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලය විදිහට. අපි දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරන කලින් යනවා ඩේලි නිවුස් පුවත්පතට අද මේ සම්බන්ධයෙන් වෙන වාර්තාවට.
1: Yes, again, let's move to the Daily News newspaper. SJP MP Vijayasiri gets prison term over 2019 is sold. MSD officer gets 10-year suspended sentence. Furthermore, in detail, Badul High Court Judge Jerem Turski yesterday sentenced Samagi Janabalavege, Badul District MP Chaminda Vijayasiri, to 18 months of imprisonment over an incident that occurred near the Bandaravela bus stand in February 2019. Let's see more details about it in Sinhala. Yeah?
0: අයුතු අවහිරය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කිරීම, පහර දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වර්ධකර වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට බදුල්ල මහාධිකරණ විනිසුරු ජයරාම් ට්‍රොට්ස්කි මහතා ඊයේ වසර එකහමාරක සිරදඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබුණා. මන්ත්‍රීවරයා ඇතුළු තවත් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේ ගොනු කර තිබූ නඩුව දීර්ඝ විභාගයකින් පසුව ඊයේ තීන්දුව දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිවන ගතිබූ චෝදනාවලට මාස 18ක සිරදඬුවන් මෙන්ම වෙන්දිතයන්ට රුපියල් 50,000 බැගින් මුදලක් ගෙවන ලෙසටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබුණා. ඉකුත් 2019 පෙබරවාරි 10 වනදා හෝ ඊට ආසන්න දිනක පසුවරුවේ බණ්ඩාරවිල නගරයේ වටරවුම අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී ඔහුගේ ජීප් රථය පොලිස් ජීප් රථයක් විසින් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇති වූ බව කියන බහින් බස්වීමක් මේ දඩුවට හේතු වූ අතර මන්ත්‍රීවරයාගේ රියදුරු සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙක්ද එහි අනික් චූදිතයෝ වනවා කියලයි අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලය විදිහට වාර්තා කරලා තියෙන්නේ.
1: Let's move again to the Daily News newspaper. No referendum needed for judges' retirement age amendment. For the more detail, Cabinet spokesman and Health and Mass Media Minister Dr. Nalinda Jayathesa said there is no need for a referendum to implement the government's decisions to extend judges' retirement ages, as the proposed constitutional amendment does not affect any provisions requiring referendum approval. Todio Gihan.
0: අද මේ සම්බන්ධයෙන් පුවත්පත් වගේම ලක්කන ප්‍රවෘත්ති අංශය තොරතුරු වාර්තා කළ තිබුණා. අපි අවධානය යොමු කරනවා මේ කළා ලක්කන ප්‍රවෘත්ති අංශයට. අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම සහ විධිමත් කිරීම සඳහා අධිකරණ සංවිධාන පනත සංශෝධනය කෙරෙනවා. එනු අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරමින් අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. මේ අතර විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යතාවයක් නැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඊයේ දවසේදී සඳහන් කළා.
2: මේ කිසිවක් එක් පුජ්‍යලයක ඉලක්කරගෙන කරන ව්‍යවස්ථා සංශෝධන හෝ පනත් කෙටුම්පත් සංශෝධන නොවේ. සමහර කෙනෙක් එහෙම කියනවා නම් අතීත අධ්‍යක්ීම් අනුව කෙනෙකුට සැකයක් තියෙන පුළුවන් ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්නේ එහෙම තනි පුද්ගලෙක් ඉලක්කරගෙනද කියලා. කිසිසේත්ම තනි පුද්ගලෙක් ඉලක්කරගත් සංශෝධනයක් නොවේ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන්නේ අධිකරණය මගින් ස්වාධීනව හා කාර්යක්ෂම යුක්තිය පස්සෙන්ලීම මෙන්ම මහජනයාට ඒ ක්‍රියාවලිය පිළිබඳ ඇති විශ්වාසයත් නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමේහිලා අතිශය වැදගත් වේ. දැන් ඉන්නේ අධිකරණ විනිශ්චයකරුන් 110ක් සිටි යුතුයි. නමුත් ඉන්නේ 93යි. මේ ප්‍රමාණය 110 සිට 120 දක්වා වැඩි කරන්න අපි කටයුතු කරනවා. අභ්‍යාචන අධිකරණයේ දැනට ඉන්න පුළුවන් උපරිම සංඛ්‍යාව 20යි. ඒක 25 දක්වා වැඩි කරනවා. අපි බඳවා ගැනීම සිදු කරනවා. 1978 ව්‍යවස්ථාව සකස් කිරීමේදී ඒ සකස් කළේ ව්‍යවස්ථා නීතිය සම්බන්ධයේ නීති විශාරදී. ඔවුන් ජනමත විචාරණයකට යා යුතු වගන්ති ප්‍රමාණයක් ව්‍යවස්ථාවේ නිශ්චිතව සඳහන් කළා තිබෙනවා. ව්‍යවස්ථාවේ 1 2 3 6 7 8 9 10 11 32 සහ 62 2 තුනෙන් දෙකට අමතරව ජනමචාරණයක් අවශ්‍යයි ව්‍යවස්ථාවේ සඳහන් කරන දේවල්. මේව හැදුවේ නීති විශාරදීන් ව්‍යවස්ථා විශාරදී. ව්‍යවස්ථාවෙන් ආවරණය වෙන උපරිම අධිකරණ, අභියාචන අධිකරණ සහ ශ්‍රේෂ්ඨ අධිකරණය මේ උපරිම අධිකරණවල විනිශ්චයකරුන් සංඛ්‍යාව වැඩි කිරීමට හෝ ඒ විනිශ්චයකරුන්ගේ විශ්‍රාම වයස් වැඩි කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා මේ වගන්තිවල කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. හොඳන්නේ ඇයි නාමරාජ පක්ෂාරි, දයසිරි ජයසේකර හරි, රැන්ලි වික්‍රමසිංහ හරි නීතිඥයොත් වෙලත් ව්‍යවස්ථාව පරිහරණය කරලා ව්‍යවස්ථා නීතිය දැනගෙන ව්‍යවස්ථාවේ ජනමත විචාරණයක් අවශ්‍ය කරන වගන්ති තිබියදී ඕනෙහිකට ජනමත විචාරණයක් කියන සූත්‍රය කියන්නේ ඇයි කියලා එහෙම ජනමත විචාරණ තියන්නට බෑ. 2020 ඔක්තෝබර් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුන් සංඛ්‍යාව 11 සිට 1000 දක්වා වැඩි කිරීමේදී විසුවෙන් සංශෝධනයෙන්, අභ්‍යාචන අධිකරණයේ විනිශ්චයකරුන් සංඛ්‍යාව 12 සිට 20 දක්වා වැඩි කිරීමේදී විසුවෙන් සංශෝධනයෙන් ජනමත විචාරණයක් ඉල්ලුවෙත් නැහැ, ජනමත විචාරණයක් ගියෙත් නැහැ. මේ පවතින ව්‍යවස්ථාව පිළිබඳව අවබෝධයක් තියෙන ඕනම කෙනෙකුට මේකට ජනමත විචාරණයක් ඉල්ලන්න බෑ. පාර්ලිමේන්තුව තමයි තීන්දුව කරන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙනීමට. ඒ ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූලයිද කෙසේද ක්‍රියාකලීත්වය කියන එක පමණයි අධිකරණයෙන් විමසීමක් කරන්නේ සාමාන්‍ය ක්‍රියාපටිපාටි අනුව. කවුරු හරි කියනවා නම් අධිකරණයේ පවතින නඩු ප්‍රමාණය අඩු කිරීම සහ අධිකරණයේ කාර්යක්ෂම කිරීම සඳහා මීට වඩා ක්‍රමයක් තියෙනවායි කියලා ඒක සාකච්ඡා කරන්න පුළුවන්. මේක ජනතාව වෙනුවෙන් කළ යුතුම දෙයක් මේ මොහොතේදී. ඒක තමයි අපි කරලා තිබෙන්නේ. මේ මොහොතේදී ඉන්න අග්‍රවිෂකාරතුමා කවුද කියන එකට වඩා සමස්ත අධිකරණ පද්ධතියේ සියලුම විනිශ්චකාරුන් සහ මහේස්ත්‍රාත්වරුන් සම්බන්ධයෙන් තමයි මේ ගණන් තිබෙන්නේ. ආණ්ඩුව කිසිසේත්ම තනි පුද්ගලික ඉලක්ක කරගෙන ව්‍යවස්ථා සංශෝධනය කරි පනත් සංශෝධනය කර ගේන්නේ. මේක මේ කාලයක් තිස්සේ නඩු කටයුතු වේගවත් කිරීම සඳහා එක් එක් පාර්ශ්ව විසින් ඒ කාලෙම තමන්ගේ යෝජනා හැටි ඉදිරිපත් කළ සාකච්ඡාවට සංවාදයට බඳුන් කරපු එකක්. 2016 ලිපියකුත් මෙතන තියෙනවා. නීති සංගමයේ ඉදිරිපත් කළ ඕනෑ අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙනවා. පාර්ලිමේන්තු අනුකාරක සභාවකත් ඒ සම්බන්ධ යෝජනා ඉදිරිපත් කළා තිබෙනවා. ඒ හැබැයි කවුරුත් ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේ මොහොතේදී මේක අත්‍යවශ්‍ය පවතින නඩු කටයුතු ඉක්මන් වෙනවට අකමැති විරසක් ඉන්නවා. පහුගිය ආණ්ඩුවල ඉඳලා විවිධ දූෂණ චෝදනා අපරාධ කප්පම් ගැනීම මිනිමරු මාදී චෝදනා එල්ල වෙලා දැන් නඩු විභාගෙමින් පවතින අය. ඒගොල්ලෝ අලුතෙන් මහාධිකරණ හදනවට විරුද්ධයි. විශ්‍රාම යන වාසි දික්කන විරුද්ධයි විශ්වකරුන්ගේ. ඒකට ඔක්කොම විරුද්ධයි. ඒගොල්ලන්ට ඒගොල්ලෝ කැමති ඕනනම් අධිකරණ පද්ධතිය වහලා දාලා ඒගොල්ලන් නිකන් ඉන්න පුළුවන්. නමුත් අපිට ඕන කම තිබෙන්නේ ඒවත් ඇතුළුව සියලු දේවල් ඉක්මන් කරන්න. සාමාන්‍ය මේ වගේ ව්‍යවස්ථා සංශෝධනයකදී පනත් කරන පතක් පනත් සංශෝධනයකදී ගැසට් කරන්න පාර්ලිමේන්තු ඉදිරිපත් කළා තියන්නට. ඒ වගේ මේකට එරෙහිව අධිකරණයට යන්නට ආදී නියමිත කාලයක් පවතිනවා. සමස්ත කාලයට මාස දෙකක් වගේ කාලයක් ගත වෙනවා.
3: News Alert.
1: ලකන මෝර්නින් න්ියුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව උදේ 7යි විනාඩි 16යි.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.

0: වෙලවදේ 7:20 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. දවසේදී වාර්තා කළ තිබුණා අපි කලිනුත් සඳහන් කරා මේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් වන තොරතුරු වලට. ඉතින් දවසේදී ලක්ෂණ ප්‍රවෘත්තිංශ තවත් තොරතුරු ඒ සම්බන්ධයෙන් වාර්තා කළ තිබුණා. අපි අවධානය යොමු කරමු ලක්ෂණ ප්‍රවෘත්ති අංශයට.
1: මෙරට අධිකරණය තුළ නඩු 111කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇති බව අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළා.
2: සුප්‍රීම කෝට්ටේ පමණක් නෙමෙයි අධිකරණ සංවිධාන පනත සංශෝධනය කළා දිසා විනිසුරුවන්ගේ මහේස්තරත්වරුන්ගේ සියලුම අයගේ තමයි වසර දෙකකින් වැඩි කරන්නේ නඩු වේගවත් වෙනවා අධ්‍යක්ීම් තියෙන පරිණත උදවිය. ඒ වගේ 1978 න් පස්සේ මේ විශ්‍රාමවය සංශෝධනයක් වෙලා නැහැ. ඒතර ගොඩක් රටවල් වල තියෙන්නේ වයස 70. නඩුකාරතුමන්ලාගේ මේ පරිණතභාවය අධ්‍යක්ීම් වැඩි වෙන්න නීතිය ඩිවලොප් වෙනවා නඩු කාර්යක්ෂමත් කරගන්න පුළුවන්. ඒ හේතුව මත පිහිටලා තමයි අපි සමස්තයක් වශයෙන් වැඩි කිරීම කරන්න උත්සාහ කරන්නේ මේ යෝජනාව හරහා. මේක අද ඊයේ ආපු එකකුත් නෙමෙයි. 2016 නීති සංගමයේ යෝජනා කරලා දෙනවා කෝටු පිල් ජජස් ලගේ වැඩි කරන්න අනිත් ඒවා ඇතුලේ. රවු ෆකින් මහත්තයා පාර්ලිමේන්තු අනුකාරක සභාවේ 2015-16 වසරේ වැඩි කිරීම ගැන කතා කරලා තිබෙනවා. මම හිතන්නේ මේක 2017 වගේ දා නිතරම වෘත්තීය කතා වෙච්ච දෙයක්. නඩුකාරතුමන්ලා 65 දෙනෙක් තමයි තීන්දුව කරන්න ඒකමතිකව මේක කරන්නේ. නමුත් ඒ සංගමයේ ඉන්නවා නඩුකාරතුමන්ලා 294. ඒ වගේම හයිකෝට් ජජස්ලා ඉන්නවා 94. එතකොට 380ක් වෙන තැනින් 65ක් යම් විරෝධයක් දක්වලා තිබෙනවා. හැබැයි අපි විරෝධී තියෙන කරුණු සැලකිල්ලට අරගෙන ඒවත් අපි ප්‍රශ්න විසඳලා අපි කිසි දෙයක් බැහැර කරන්නේ නැහැ. අර විපක්ෂයෙන් කියන යම් දේවල් මේ ඒගොල්ල නිතරම කියන අධිකරණයේ ස්වාධීනත්වයට හානි වෙනවයි කියලා. නමුත් උන් හරියට පැහැදිලි වෙන කරන්නේ නැහැ ඒක වෙන්නේ කොහොමද කියලා. දැන් උදාහරණයක් වශයෙන් අපි තනි පුද්ගලෙක් ඉලක්ක කරගෙන මේ වැඩිවීම කරනවා නම් එහෙම නැත්නම් සුප්‍රීම කෝට් පමණක් ඉලක්ක කරගෙන වෙනවා නම් ওই තර්කණය ගේන්න පුළුවන්. නමුත් එහෙම කරන්න හැකියාවක් නැපි හැමෝගෙම තමයි වැඩි කරන්නේ.
0: එතකම අපි දිනමින පුවත්පත්තර අවධානය යොමු කරනවා. දිනමින පුවත්පත් වාර්තා කළ තිබුණා හරකටගේ බිරියගෙන් අල්ලස් ගැනීමේ සිද්ධිය. ඇපකොන්දේසි සපුරා නැහැ සජුපේ චරිත යලි රිමාන්ඩ් රකිතට ඇප කියලා අද සඳහන් කළ තිබුණා. අපි යනවා ඩේලි නිවුස් පුවත්පත්තර මේ සම්බන්ධයෙන් වෙන සටහනට අවධානය යොමු කරන්න.
1: රකිත චරිත get bail travel ban in bribe case charit fails to fulfill conditions remanded again. For the more in detail, Colombo Chief Magistrate Asanges Bodhragam yesterday ordered the release on bail of Rakita Rajapaksha, Aruna Hannadige and Samigi Janbalavege Horan organizer Charita Abe Singha, three suspects who were in remanded in connection with allegedly soliciting a bribe from the wife of organized criminal Nadun Chintaka alias Harakata. Let's see more details about it in Sinhala.
0: අදවසදී පාරින්දියා ගුණදාසයි වාර්තාව දිනමින පුවත්පත වෙනුවෙන් එකතු කරලා තිබුණේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක්කටාගේ බිරිඳගෙන් අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් තිදෙනාගෙන් රකිත රාජපක්ෂ සහ අරුණ වරුණ හැන්නදිගේ සහ සමගි ජන බලවේගේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ යන අය අපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඊයේ නියෝග කර තිබුණා. එක්සකකරුවෙකුට 150 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් යටතේ ඇප නියම කළ අතර විදෙස් ගමන් තහනමක්ද පනවා තිබුණා. මෙහිදී චරිත් අබේසිංහ මහතාට ඇප නියම වුවත් ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකි වීම නිසා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිදුනා කියන තමයි අදවසේදී දිනමින පුවත්පත තොරතුරු වැඩිදුරටත් සඳහන් කළ තිබුණේ. එහිදී බන්ධනාගාර ගත කරන ලෙස නැවතත් මහේස්ත්‍රාත්වරයා සවස නියෝග කර තිබුණා. සැකකරුවන්ට අප නියම කරමින් උදෑසන මහේස්ත්‍රාත්වරයා පැවසුවේ ඇප බැඳුම් කරය සඳහා පෙනී සිටින ඇපකරුවන්ගේ වත්කම් ආදායම් වාර්තා සහ රැකියාව පිළිබඳ දිවුරුම් ප්‍රකාශ අදාළ ලේඛන සමග බේරුත අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි. සාක්ෂිකරුවන් හට බලපෑම් එල්ල නොකරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට නියෝග කළා. නඩුකරය නැවත December 8 වනදා කැඳවීමට නියමිතයි කියලයි අද දිනමින පුවත්පත වැඩිදුරටත් සඳහන් කළ තිබුණේ. එතකම දිනමින පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකට මම අවධානය යොමු කරනවා. මේකලා ලෝකයේ වේගයෙන්ම දියුණු වන රටවල් අතරින් 4 වැනි තැන ලංකාවට අද මහින්ද අලුත් ගෙදරයි වාර්තාවගෙන විත් තියෙන්නේ. අපි මේ සම්බන්ධයෙන් සටහනට අවධානය යොමු කරනවා. ආයෝජන සබඳතා සහ ණය විනිවිද භාවය සම්බන්ධයෙන් ලබා තිබෙන ප්‍රගතිය අනුව ලෝකයේ වේගයෙන් දියුණු වන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් කරන ලද නවතම ඇගයීමකට අනුව ශ්‍රී ලංකාව මේ ස්ථානයට පත්වන විට පළමු ස්ථානය වියට්නාමයේද, දෙවන ස්ථානය බෙලිස් රාජ්‍යයටද, තෙවන ස්ථානය මොසම්බික් රාජ්‍යයටද හිමි වී තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබෙනවා. ඒත් එක්කම අපි අවධානය යොමු කරමු ලක්ෂණ ප්‍රවෘත්ති අංශයත් ඔය සම්බන්ධයෙන් වන තොරතුරක් වාර්තා කළ තිබුණ අපි අවධානය යොමු කරමු ලක්ෂණ ප්‍රවෘත්ති අංශයට.
1: ණය ශ්‍රේණිගත කිරීම වලින්ද ශ්‍රී ලංකාව ට්‍රිපල් සී ප්ලස් මට්ටමට පැමිණ තිබෙනවා. එය ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වය මැනීමේ හොඳ මිනුමක් බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධ්‍යායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කළේ.
3: ලෝකයේ ණය ශ්‍රේණිගත කරන ආයතන ලංකාව ඉහළ තලයකට ඔසවා තැබීමක් දක්නට ලැබෙනවා. අපි දන්නවා අපි ඩිෆෝල්ට් ස්වරූපයක හිටියේ, දැන් ක්‍රමක්‍රමයෙන් ඉහළට ගිහිල්ලා මේ වෙනකොට ට්‍රිබල් සී ප්ලස් කියන තත්ත්වයට අපි ඇවිත් තියෙනවා. ඉතින් ණය ශ්‍රේණිගත කිරීම තුළ ලංකාව ඉහලට එසවීම රටේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ හොඳ මිම්මක්. සාර ආර්ථිකය තුළ මූල්‍ය කළමනාකරණය, ඒ වගේම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, අයවැය තුළ හිඟය අඩුවීම, අතිරික්තය නිර්මාණය වීම, ඒ වගේම රජයේ ණය ගැනීම ක්‍රමක්‍රමයෙන් අඩුවීම, මෙන්න මේ කියන කරුණු කාරණා විශ්ලේෂණාත්මකව විමර්ශනය කළා තමයි ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම තුළ ඉහළ තලයකට ගමන් කරලා තියෙන්නේ. දැන් ලංකාවට විදේශ මූල්‍ය වෙළඳපොළ තුළ ණය ගැනීමට හෝ ගනුදෙනු කිරීමේ හැකියාවක් නැහැ. මේ ශ්‍රේණිගත කිරීම තුළ ලෝකයාට පණිවිඩයක් දෙනවා. එකක් තමයි ලංකාව ආයෝජන අවස්ථා අතින් හොඳ රටක්, අනිත් පැත්තෙන් ලංකාවේ ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් ස්ථාවර වෙනවා, අනාගතයේ ණය පිළිබඳ අර්බුදයක් එන්නේ නැහැ කියලා. ඒක ලංකාව සම්බන්ධයෙන් ගත්තට පස්සේ ඇත්තටම ධනාත්මක තත්ත්වයක් විදිහට තමයි අපි දකින්නේ.

0: ලංකා ගුවන් විදුලි ප්‍රචාරය.
1: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
2: රේඩියෝ සියවසක පොදු රාජලෝකණය.
3: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ ප්‍රතිය පාදක කරගත්
2: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
3: විද්වත් දේශන සමක විවෘත සංවාදය.
2: විජයනන්ද චෛවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
3: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
2: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
3: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
2: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය FM 93.5 FM 93.7 ලක්කඩ Radio ITN ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඩ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඩ.

0: වල උදැසන 7යි විනාඩි 30යි අපි සූදානම් දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ දිනුම් මැදිලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්න. ඒ ජූලි මාසයේ 28 වෙනිදා ගහරුවාදා දවසේ දවසේදී මහජන සම්පත ක්‍රියාත්මක වන ජයග්‍රහී 6262 වෙනි දිනුම් වාරය විදිහට ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බඩපත් තුනේ ඊ ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක බිඳුව, අංක 2, අංක 9, අංක 8, අංක 7 සහ අවසානයේ අංක 2.
1: ගොවිසෙත 4504 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේ දෙක් ක්‍රියාත්මක වන වයි ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහ අංක සටහන් වෙන අංක 22, අංක 50, අංක 58 සහ අවසානයේ අංක 60.
0: මෙගපව ජයග්‍රහී 2610 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ S ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී සුපිරි අංක විදිහට අංක 17, එතකම ජයග්‍රහී අංක විදිහට සටහන් වන අංක 28, අංක 51, අංක 59 සහ අවසානයේ අංක 61.
1: දන නිධානය 2292 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වෙනකොට ජයග්‍රහී අංක සටහන් වෙන්නේ අංක 33, අංක 39, අංක 45 සහ අවසානයේ අංක 60 විදිහට.
0: අපි අවධානය යොමු කරනවා හඳහන උතරයි යටි දවසේදී ජයග්‍රහී 1571 වන දිනුම් වාරියේ මහදාන ලොතරැයි ඒ දවසේදී ජයග්‍රහී දිනුම් වාර විදිහට සටහන් වන්නේ බලන බජාතික ලොතරැයි බණ්ඩලෙන් බිලදීගත් හඳහන ලොතරැයියේ සටහන් ලද විට ලග්න සංකේතය බවට පත් වෙලා තියෙන්නේ. මේන ලග්න සංකේතයද කියලා එතකම ජයග්‍රහී අංක සටහන් වන අංක 17, අංක 30, අංක 48 සහ අවසානයේ අංක 60.
1: අද සම්පත 837 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙන්නේ ජයග්‍රහී අංක අංක 9, අංක 8, අංක 7 සහ අවසානයේ අංක 2 විදිහට සටහන් වෙලා තියෙනවා.
0: NLB ජයග්‍රහී 530 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ A ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 4, අංක 7, නැවතත් අංක 7 සහ අවසානයේ අංක 5.
1: සුබ දවසක්. 378 වන ජයග්‍රහී දිනුම් වාරයේ ඍෂභ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ විදිහට සටහන් වෙන ජයග්‍රහී අංක අංක 9, අංක 29 සහ අවසානයේ අංක 55. එතෙකම සුබ දවසක්. 378 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 8115 විදිහටයි සටහන් වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලකන මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව උදේ 7යි
1: විනාඩි 33යි.

0: ලකන්ඩ රඩියෝ ITN
1: ලකන් බෝනිින් නිියවසලට හගනන බලව දෙ හතයි විනාට තිස් හතයි.
2: ගුණත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගෙන් වුණු ඩෝමා කලවට ඉවත් කිරීම යන්ත්‍රයක් ඔබත් අදමෑන උන් කරන්න සුහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකින් සඳහා ස්වංක්‍රිය වීකටීම යන්ත්‍රයක් හඳුන්වාදීමේ පොරෝගාමියාවට මක්ස් පෙන් සමහ ව්‍යාපාරයට අනුබධත මක්ස් පෙන් හෝල්ඩිින්ස් පුද්ලික සමාගම වෙතින් අදම අමතන්න බිඳුව එකකයි හතයි හැස්සේ හතනමයි පක්සේ හතනමයා.

යාළුවෝ හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න

ඔබතුමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනාගාර සඳහා මාසික කුලී පදනම මත රියතුරු සහ ඉන්ධන සහිතව වාහන සේවයේ යෙදවීමට මිල කණන් කැඳවනු ලැබේ. හුන්නස්කිරිය විකාශනාගාරය සඳහා වායු සමනය රහිත 2000 වසර හෝ ඊට පසු නිෂ්පාදිත දොර 4 ඩබල් කැබ් රථයක්, මඩුල්සිම විකාශනාකාරය සඳහා 2011 වසර හෝ ඊට පසු නිෂ්පාදිත ත්‍රිරෝද රථයක්. වැඩි විස්තර සඳහා අමතන්න 0112 774 594, 0112 775 493. වැඩි විස්තර සඳහා 2026 ජුලි 7 වන දින දිනමින පුවත්පත බලන්න.

0: වෙලාවදේ 7:55 අපි සූදානම් දවසේදී විදේශ පිටුවට යන මොනවද වාර්තා කරලා තියෙන විදේශ තොරතුරු කියලා හොයලා බලන්න.
1: Around the world.
2: හෝමස් අර්බුදය විසඳීමට ඕමානයේ නිර්මාණයට යෝජනාවලියක් අද දිනමින පුවත්පතයි වාර්තා වරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. හෝමස් සමුද්‍ර සන්ධිය කළමනාකරණය කිරීම සඳහා ස්වේච්ඡා ගාස්තු සහිත ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ යෝජනාවලියක් ඕමාන රජය විසින් ඉරානයට ඉදිරිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. එම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ මේ තීරණාත්මක මුහුදු තීරයේ තනි බලයක් පැවතීම වැළැක්වීමේ අරමුණින් බවයි සඳහන් වෙන්නේ. හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය සම්බන්ධව පසුගියදා ඕමානයේ සහ ඉරානයේ අතර සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති අතර ඕමානයේ යෝජනා කර ඇත්තේ ගල්ෆ් කලාපයේ රටවල් ඒකාබද්ධව කළමනාකරණ කමිටුවක් පිහිටවිය යුතු බවයි කියලයි. වැඩිදුර තොරතුරු විදියට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. ඒතකම සඳහන් කළ තියෙනවා ඉරාන යුද්ධයෙන් ඇමරිකාවේ 624කට තුවාලයි පෙන්ටගනය කියයි කියලයි සඳහන් කළ තියෙන්නේ. ඉරාන අනතුරු ඇඟවීම යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි කියලත් සඳහන් කරලා තියෙනවා. රිච්ට මාපක 7.1 භූකම්පනයකින් ජපානය සෙලවෙයි.

0: ஸ்போர்ட்ஸ் ரவுண்ட் அப். අපි අද ක්‍රීඩා පිටුවට අවධානය යොමු කරන සූදානම් අද ක්‍රීඩා පිටුවේ වාර්තාකල් තිනා වසර 24කට පසුව පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා පිළිට එක් දින තරගාවලියක ජයක්. අද නිරෝෂාන් ප්‍රියංකරයි වාර්තාව ගෙනෙන්නේ. වසර 24කට පසුව ද්වීපාර්ෂික එක් දින තරගාවලියකදී පාකිස්තාන කාන්තා පිළ පරදා ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුණා. චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තුන් ඉරියව්වෙන් සාර්ථක වීම හේතුවෙන් සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමග හම්බන්තොට දී පැවති තෙවැනි එක් දින තරගයේ කඩලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් වුණා. මේ සමගම තරගාවලියේ තරග 3කින් සමන්විත එක් දින තරගාවලියේ ජයග්‍රහණ කිරීමට ශ්‍රී ලංකා පිළට හැකිවේ 2-1 ලෙසයි සටහන් වන්නේ. ශ්‍රී ලංකා කාන්තා පිළ අවසන් වරට ද්වීපාර්ෂික එක් දින තරගාවලියකදී පාකිස්තානය පරාජය කර ඇත්තේ 2002 වසරේ මෙරට පැවති තරගාවලියේදී. මේ තරගාවලියේදී ICC කාන්තා ලෝක ශූරතාවලිය ශූරතාවලියට ඇතුළත් බැවින් මේ ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් වූයේ පාකිස්තානයේ තෙවන තැනට ඇද දමමින් කියලයි අද ක්‍රීඩා පිටුවෙන් තොරතුරු සටහන් කර තිබෙනවා. අපි යනවා ක්‍රීඩා පිටුවෙන් වාර්තා වන කාටූන්ස් මොනවද කියලා හොයලා බලන්න. දවසේ දීපත්‍රවල ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝර්නින් නිවුස් අලට් එක එකතු වෙන්න. කාටූන්ස්
1: දිනමින අංජනගේ කාටුනේ සඳහන් වෙනවාද මෙහෙම. සජිත්ගේ පක්ෂනායක හමුවෙන් ආණ්ඩුව තිගැස්සිලා කියලා මද්දුම බණ්ඩාර කියනවා. පක්ෂනායකයෝ නම් කොච්චර තිගැස්සිලාද කියලා හමුවෙන් පේනවා කියලා තමයි අද සඳහන් වෙන්නේ.
0: අපි අවධානය යොමු කරන සූදානම් අදවසේදී දිවයින පුවත්පතේ ෆේස්බුක් කාටුනේට චෛරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ වයස දික්කරනවට විනිසුරුවරුත් අකමැති වෙද්දී කැබිනට් මණ්ඩලය අනුමැතිය දීලලු. ඇමතිතුමාගේ පවර් එක ඒ වගේද කියලයි අද සඳහන් කළ තියෙන චාරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ.
1: ලංකාදීප පුවත්පත පංකජ රුවින්දගේ සරදම් අද මෙහිමයි සඳහන් වෙන්නේ. බොරතෙල් මිල හිටු කියලා පහලට බහිනවලු. පළවෙනිදා පහු වෙනකල් ට්‍රම්ප් නිශ්ශබ්දව හිටියොත් නම් අපට හොඳා කියලා තමයි සඳහන් වෙන්නේ.
0: දෙවිනුවර කාවාඩියට අවසර දීලලු. අවසර නොදුන්නනම් IMF එකතු වෙලා මොන අඩව් කස්තිරම් ඇල්ලුවත් විපක්ෂයකයි ආණ්ඩුවට කාවඩියක්වත් නටා ගන්න බෑ කියලා කියලයි අද ශ්‍රී සමයන් කාටුනින් කියලා තින. අපි එහෙනම් අද ලක්කඩ මෝර්නින් නිවුස් අලට් මේ විදිහට නිමාවට පත් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
1: වාසනාවන්ත සුබ දවසක්.
0: එතකම වරක් කරන්න ඕන ඔබට FM 93.5 ලක්කන මෝර්නින් නිවුස් අලර්ට් එකත් එකතු වෙන්නේ. වගේම දවස පුරාම අපි විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කළ තිබෙනවා. ඒ සඳහාත් අපි සමගින් එකතු වෙන කියලා අපි ඔබට මතක් කරන ගමන් අපි අද මේ විදිහට සමු ගන්නවා.
2: අකුරු අතර පුවත් සොයන පත්තරේ
3: සහයෝගීතා අනුග්‍රහය
4: කොටු දෙකක්.

0: අයිබන්ස් බුදස්සනක් ලකනහගෙන වෙලා මත කරන්නන් වෙලා බුදයාටයි විනාඩි පහයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් තැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: Lakhanda Radio ITN
1: වලෝදයටයි විනාඩි 7යි අපි සූදානම් දවසේදී ස්වාධින් රූපවාහිනී සවනා ක්‍රස්පෝදා විශේෂ වැඩසටහන සමගින් සමගාමී විකාශය ආරම්භ කරන්නා.

0: දුනාදෙන් මුළු මහත් මිගදාය උතුරාගිය බුදුරැස් දහරින් බරණැස ඉසිපතනේ නැහැ වී ගිය කාෂාය වස්ත්‍රයෙන් මිගදාය නම් අපරාජිත ශුද්ධ භූමිය බැබලී ගිය අති උතුම් ඇසල පුර පසළොස්වක පොහෝ දිනය අදයි. මෙවන් උතුම් පොහෝ දිනයක ලොවට සම්‍යක් දර්ශනය පහළ වූ පොහෝ දිනයක අද අප ස්වාධින රූපහානි සේවයේ සවනක් රැස් ආගමික විකාශය ඔබට සමීප කරන්නේ රහතන් වහන්සේලාගෙන් අති පාරිශුද්ධත්වයට පත් වූ නිකවැරටිය ඓතිහාසික ගණීවැව පුරාණ විහාරස්ථානයේ සිටයි. ඔබ දන්නවා මේ විහාරස්ථානය මෑත කාලීන ඉතිහාසය තුළ දහම් සන්නිවේදනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වී තිබෙනවා. ඒ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නිසා. අපේ ගෞරවනීය පූජ්‍යපාද කත්නෝරු සිරිධම්ම ස්වාමින් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සන්නිවේදනයත් සමග මේ විහාරස්ථානය අපට කාතරත් සදහම් සිසිල ඇති කරන පූජනීය ස්ථානයක් බවට හඳුනා ගන්නට හැකියාව ලැබුණා. එවන් උතුම් පිම්බීමක සිටයි අද සවනක් රැස් ඔබට සමීප කරන්නේ. සවනක් රැස් පෝදා ආගමික විකාශය ඔබට සමීප කිරීමේදී අපට ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දෙනවා කසාගල ග්‍රීන් සුපර් සමූහ ව්‍යාපාරය. ඔබට සිහිපත් කළ යුතුයි මේ පුණ්‍යවන්ත භූමියේ මේ වන විටත් කිරිතේ දන්සලක් ආරම්භ වී තිබෙනවා ඔබ වෙනුවෙන්. ඒ සමගින් ස්වදේශයේ කොහොඹ සිසිජේ අධ්‍යාපන ආයතනය සිග්මා ඉන්ස්ටිටියුට් අපට ප්‍රධාන අනුග්‍රහය අද දවසේ ලබා දෙනවා. ඒ සමගින් සම්මානුග්‍රාහක දායකත්ව ලබා දෙන්නේ කුලගේ මංගල සේවය, එවැගේම වෙල්නස් සිලෝන් ආයුර්වේද රෝහල, වෙල්නස් ආයුර්වේද සිලෝන් ආයුර්වේද රෝහලේ මේ මොහොතේ සත්කාරක සේවාවක් මේ පුණ්‍යවන්ත භූමිය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන බවත් ඔබට සිහිපත් කළ යුතුයි. ඒ සමගින් ෆ්‍රීලන්ඩ් Enterprises Private Limited අප සමගින් සිටිනවා මේ සදහැබර සත්කාරය ඔබ වෙත ගෙනීමේදී. එසේනම් සදහැවතුනි මේ මොහොතේ ඉතාමත් ගෞරව පූර්වකව සාදු නාද මැද්දේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මොහොතේදී පිළිගනිමු. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපේ සම්බුද්ධ ශාසනයේ පිනට පහළ වූ නිකවැරටිය සමුදරා පිටියේ ශ්‍රී පාලිත විද්‍යායතන පරිවිනාධිපති ඓතිහාසික ගණීවැව පුරාණ රජමහා විහාරාධිකාරී විචිත්‍ර ධර්ම කතික ශාස්ත්‍රපති පූජ්‍යපාද කත්නෝරුවේ සිරිධම්ම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මොහොතේ ගෞරවනීය ස්වාමින් වහන්සේට දැහැත්වත්ය පිරිනම අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනා කරන්නට ඇරයුම් කරන්නට ආරාධනා කර සිටිනවා සීතා රුක්මනී ද සිල්වා මැතිනියට. සාධු සාධු සාධු. අවසරයි අපේ හාමුදුරුවනේ.
1: හොඳයි, සාධුකාරයක් දෙන්න සියලු දෙනා.

සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං

0: අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්‍රමත්තානමීයන්ති ඒ පමත්තා යතාමතාති. හොඳයි, සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනි පින්නතියනි, මේ පින්නත් සියලු දෙනාම ඓතිහාසික ගණේවව පුරාණ විහාරස්ථානයට පැමිණිලා මෙස්වාදීන රූපවාහිනී මාධ්‍ය තුලින් සවනක් රැස් පෝදා සඳහම් විකාශය මගින් මුළු ලෝකයේම ඉඳන් බලාගෙන ඉන්න සත්පුරුෂ පින්නතුනි, මනුෂ්‍ය ආත්භාවයක් ලබා ගත්තා අපි. බුද්ධෝත්පාද කාලයකම මනුෂ්‍ය ආත්භාවය ලබාගෙන අපි හොඳට ශ්‍රණ සම්පත්තිය පිහිටුවාගෙන අපේ ගති උපදි සම්පත්ති ටික අපි හොඳට සකස් කරගෙන පූර්වක්‍ෘත පුණ්‍ය මහිමේ, ඒ විතරක් නෙමෙයි බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය ආත්භාවය ලබල මේ පතිරූප දේශ වාසෝ චපේ හොඳටම හොඳයි. ඒ කියන්නේ මේ පව්පින් මොනවාද කියලා දැනගන්න පුළුවන් කාලයක්, ධර්මයෙන් නිමෙන්න පුළුවන්ද බැරිද කියන එක දැනගන්න පුළුවන් යුගයක්, ධර්මයේ සෑම මොහොතෙම ඇහෙන්න තියෙන කාලයක්. ඒ කාලයක් තියෙනවා, ඒකටම හරියන්න අපේ කන් දෙකත් ඇහෙනවනේ. ඔබ පින්නතුනි සේරම එකට පිහිටනවා හරි අඩුයි. බුදුවරු ලෝකේ පහළ වෙන්නත් ඕනේ, ඒ කාලෙක මිනිස්සු වෙලා උපදින්නත් ඕනේ. මිනිස්සු වෙලා උපදිනාට බෑ නේ, ඇස් දෙක පේන්න ඕන, කන් දෙක ඇහෙන්න ඕන, ඇවිදින්න පුළුවන්කම තියෙන්න ඕන, සිල් ගන්න කොහේ හරි යන්නනේ, බස් එකේ හරි යන්න පුළුවන්කම තියෙන්න බෑ. ගෙදර ඉඳන් නේ ටීවී එක හරි බලන්න, ඒ සියලු දේවල් ලබන්න තරමටම සංසාරේ පින් කරලා තියෙන්න ඕනේ. මම විශේෂයෙන් සිහිපත් කරන මේ සියලුම පුණ්‍ය කර්මයන් ගැන අපි සිහිපත් කරනකොට මේ අපේ මෞලවිතුමන්ලා මේ අවස්ථාවට බොහොම ඕනෑකමින් පිළිගන්නවා. මේ සද්ධර්ම සාකච්ඡාවට සද්ධර්ම මණ්ඩපේට මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ ආශ්චර්යයේ තරම මේ විදා දැක්වෙන හොඳ අවස්ථාවක්, හොඳ මොහොතක්. ඒ නිසා පින්නත්නි, පළමු කොටම මතක තියාගන්න, ඇසලපුර පසළොස්වක් පුන් පොහෝ දිනයේදී මේ ඓතිහාසික පුණ්‍ය භූමියේ පෙහෙවස් සමාදන් වෙන්න ලැබීමම භාග්‍යයක් කොට සලකන්ඩ, නිවන් දකින්න පුළුවන් ආරම්භයක් ගන්න පුළුවන් අවස්ථාවක් කොට අදිෂ්ඨානයෙන් යුක්තව දැන් ඉඳන් කටයුතු කරන්න. ඇසලපොහේ වැදගත්කම මේ පින්නතුන් ඕන තරම් දන්නව, ඕන තරම් අහලා තියෙනු. අප බෝධිසත්වයෝ මව් කුස පිළිසිඳ ගත්තේ මොන පොයේ දවසේද? මං කියන්නේ පින්නතුනි, ප්‍රාර්ථනා කරනවා නම් මේක තමයි පොය. භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ ඒ බෝධිසත්ව අවධියේදී අභිනිෂ්ක්‍රමණය කළේ මොන පොයේ දවසේද? යර සියලුම සංසාර ගනුදෙනු අහවර කරපු දවසනේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය පතාගෙන ප්‍රාර්ථනා කරගෙන ඇවිල්ලා රාහුල කුමාරයා උත්පත්තිය ලැබපු පොය. පින්නත්නේ, දුටුගැමුණු රජ්ජුරු රුවන්වැලි මහාසෑය හදන්න, මහියංගණ මහාසෑය හදන්න මුල්ගල තිබ්බෙත් මේ අද පොය දවසක. මේක හරි වැදගත්. සාරා සංඝේය කල්ප ලක්ෂයක් පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරලා, ඒ විතරක් නෙමෙයි, එදා සුමේද බෝසත් අවධියේදී දීපංකර පාදමූලයේදී බුද්ධත්වය ලබා ගන්න නැතුව සසර ගමන කෙලවර කරන්න පුළුවන්කම තියෙනකොට, අවස්ථාව තියෙනකොට පින්නත්නි මේ ලෝක සත්වයා වෙනුවෙන් දීපංකර පාදමූලයේදී සුමේද බෝසත් අවධියේදී තිබ්බ අපේ බෝධිසත්වයන්ට සසර ගමන කෙලවර කරන්න. ඒ අවස්ථාවත් අතහැරලා සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරේ මම ඇතුළු ලෝක සත්වයා සසරින් එතර කරවන්න. එවතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ පළමු සොරය මේ විශ්වයට මුසුනේ මොන පෝය දවසද? ඇසල පෝය දවස. මේ සම්මුඛ චෛත්‍ය ළඟින් අදටත් තියෙනවා බරණැස. පස්සග තවුසු හම්බෙලා මේ මුළු ලෝකේම දෙව් බමුණ සහිත මිනිසුන්ගේ මේ දුක කියන රෝගයට ධම්මෝ සදං සමන්නත්ති ඒතම් පිඹත භික්කවේ, මේ රෝගයට එකම ඖෂධය නම් ධර්මයෙන්ම විතරයි. ඒ සඳහා උන්වහන්සේ මංගල ධර්ම දේශනාව සිද්ධ කරේ මේ ඇසලපුර පසළොස්වක් පුන් පොහෝ දිනේදී. එනිසා පින්නතුනි බෞද්ධයෝ හැටියට අපිට හරි වැදගත්, අපිට හරි බලපානව, අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන්, අදිෂ්ඨාන කරන්න පුළුවන් මේ සුවිශේෂී කාරණා කීපයක් වෙච්ච මේ උතුම් වූ ඇසලපුර පසළොස්වක් පුන් පොහෝ දිනේදී. ඇය අපිටත් බැයි දබ්බිනිෂ්ක්‍රමණය කරන්න, ප්‍රාර්ථනා කරන්න. මතු බුදුවන මෛත්‍රී බෝ සතුන් ඉදිරියේ, මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මංගල ධර්ම දේශනාවම ශ්‍රවණය කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අගතනතුරු ලබන්නම ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි, එච්චර දුර යන්න ඕනෙත් නැහැ. අදිෂ්ඨාන කරන්න මේ විදින නොයෙක් දුක් වලින් අත් මිදෙන්න බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ ආනුභාවයෙන් මේ ගෝරතර සසරින් මිදෙන්න ඉක්මනින්ම නිවන් දකින්න ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරා. පින්වත්නි, උත්පත්තිය ඉඳන් මරණය දක්වාම ජීවිතේ අපි කොච්චරනම් මොන මොන මට්ටමේ දුක දෝමනස්සයන්ට මුහුණ දෙනවද? මේ වෙනකොට ඇත්තෝ මුහුණ දීලා තියෙනවද? ජීවිතේ අපි හැමදාම මොකක් හරි අල්ලගත්තා නම් අල්ලගත්තේ ඒක දුකයි කියලාද හොඳයි කියලාද? කවුරුවත් දුකයි කියලා අල්ලගත්ත එකක් තියෙනවද? මෙතන කවුරුවත් ඉන්නවා දුකයි කියලා කසාද බඳලා? මේ සතුටින් ඉන්නනේ බඳින්න. මෙතන කවුරුවත් ඉන්නවද දුකයි කියලා දරුවා හදලා? ඒක නේද, දරුවෝ කියන්නේ සම්පතක් අපිට. ඒ විදිහට අපි දරුවෝ හදන්න. ජීවිතේ හොඳයි, සැපයි, සාන්තයි කියලා අපි තෝරගත්ත, අපි එල්බගත්ත සෑම තීරණයක්ම, සෑම අවස්ථාවක්ම ඒ කෙලවර අවසානයේ මහ පුදුම විදිය දුකක් පින්නතුනේ. මේ මුළු ජීවිතේම දුකක් විතරයි තියෙන්නේ. අපි මේ මුළු ලෝකෙට පේන්න මොන මොන විදිහට ජීවත් වුණත්, මේ ලෝකෙට පේන්න අපි මොන ධනයෙන්, මොන බලයෙන්, මොන පරිවාර සම්පත්තියෙන් අපි ලැජ්ජාව හංගගෙන, අපි බය හංගගෙන, අපේ ප්‍රශ්න කියන්නේ නැතුව, අපේ ගැටලු කියන්නේ නැතුව මිනිස්සු පිච්චි පිච්චි ජීවත් වෙන්න බලනවා. මිනිස්සු ඇතුලෙන් ධනව, මිනිස්සු ඇතුලෙන් ලෝකයටම හොරෙන් ජීවත් වෙනවා වෙනම ඇතුලේ. පින්නතුනේ, එහෙම පිච්චෙන්න ඕනේ නැහැ. කාටවත් හොරෙන් ජීවත් වෙන්න ඕනේ නැහැ. එක ගමනක්, එක මාර්ගයක් යන්න යහපත් ආත්මයක් ලැබිලා දෙනවා. නිතර සිහි කළ යුතු ගුණධර්ම ටිකක් තියෙනවා. ඔය සාරාණීය ධර්මවල ඉස්සරලම උගන්වනවා, මේක හරි වැදගත්. අපේ කයෙන්, අපේ වචනයෙන්, අපේ මනසින් පළවෙනියෙක් ගන්න වචනයෙන් නිතර සිහි කරන්න ඕන ධර්මයක් තමයි, ගුණයක් තමයි මේක. හැබැයි ඉන්න තැන හෝ වේවා, නැති තැන හෝ වේවා, දෙකටම අදාළයි. මගේ වචනයෙන් කාට හරි වැරද්දක් වුණාද නේද කලින් කියලා ඉන්නකො, ඉන්න තැනවත් නැති තැනවත් අදිෂ්ඨාන කරන්න වචනයෙන් වැරද්දක් කරන්නේ නැහැ කියලා. පින්නද, නැති තැන කොච්චර මිනිස්සු බයිනවද? නැති තැන කොච්චර මිනිස්සු දොස් කියනවද? හැබැයි අද අදිෂ්ඨාන කරන්න ඕනේ ඉන්න තැනවත් නැති තැනවත් මින් මනත මගේ වචනයෙන් පාපයක් වෙන්නේ නෑ කාටවත්. වැරද්දක් වෙන්නේ නෑ කාටවත්. අකුසලයක් සිද්ධ වෙන්නේ නෑ. එතකොට පින්නතුනි අපේ හිත නිකම්ම පිරිසිදු වෙලා අපේ වචනේ සම්පූර්ණයි. අපේ වචනේ පිරිසුදුයි. වචනේ යහපත්. හරි අමාරුයි පරිස්සම් වෙන්න ඕන. ඔය ඊළඟට මිනිස්සුන්ගේ සිතුවිලි වලින් නේ දැන් මේ වහන ගමන් අදිෂ්ඨාන කරන්න ඕනේ. අයනම් මගේ සිතුවිල්ලකින්වත් තීරසියාවක් ඇති වෙන්නේ නැහැ. අයනම් මගේ සිතුවිල්ලකින්වත් තරහකාරයෙකුටවත් හතුරෙකුටවත් වෛරක්කාරයෙකුටවත් ඔය කියනවනේ ඔහොම වෙලා මදි කියලා උන්ට. මම එහෙමවත් කියන්නේ නැහැ. මිනිස්සුන්ගේ හිත්වල ඇතිවෙන්න ඕනේ. ඒක දැම්මම හදාගත්තොත් හොඳයි පින්නතුනේ. ජන්මාන්තර වෛරක්කාරයෙකුටවත් මින් මනත මගේ සිතුවිල්ලකින් පාපයක් අගතියක් වෙන්නේ නැහැ. එතකොට පින්නතුනේ අපි ඒ පැත්තෙනුත් සම්පූර්ණයි. මේ නිතර සිහි කළ යුතු ධර්මතාවයන් මේ හැමදාම හැන්දාවට හිතන්න ඕනේ. මේව හිතනකේ ආනිසංසය ලාභේ තමයි භික්ෂුන් වහන්සේලා 29ක් විතර එක අවස්ථාවක පින්නත් මේ පින්ඩපාතේ වඩිනෝ. බලන්නකෝ සංසාර ලැබීම් තීරණය වෙන්නෙම පූර්වකෘත පුණ්‍ය මහිමයෙන් සහ පාප කර්මවලට අකුසල විපාකයෙන්. පින්ඩපාතේ වැඩියට කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ, ලැබෙන්නේ නැහැ. එක භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා පාත්‍රය අරගෙන එක ගෙදරකට විතරයි යන්නේ. පින්නතුනි ඒ පාත්‍රය පුරවලා කිරිබත් පූජා කරනවා. ඒ පිරිච්ච පාත්‍රය අරගෙන ගිහිල්ලා පින්ඩපාතේ නොලැබුණු හාමුදුරුවෝ 29ටම දෙනවා. ඒ දෙනකොට අර පාත්‍රය හිස් වුණාද? පින්නතුනි ඒ එක පාහි පාත්‍රය හිස් වෙන්නේ නැහැ. ඇයි? අවසානයේ අහනවා මොකක්ද ඔය කරලා තියෙන කුසල කර්මය? සසරේ කවදාවත් මගේ සිතෙන් මගේ කයෙන් මගේ වචනයෙන් මම කාටවත් වැරද්දක් කරලා නැහැ. ඉන්න තැනත් වැරද්දක් කරලා නැහැ, නැති තැනත් වැරද්දක් කරලා නැහැ. පින්නතුනි මේ දේශනා කරන්නේ මිනිස්සුන්ගේ හෘද සාක්ෂියට එකඟව වංකව ජීවත් වෙන්න කියන එක. ඕන තරම් මේ සමාජය තුල මිනිස්සු වචනේනුත් වැරදි කරනෝ, මිනිස්සු සිතුවිලි වලනුත් වැරදි කරනෝ, මිනිස්සු කාය කර්මාන්තේනුත් වැරදි කරනෝ. හැබැයි මනසින් උසස් මිනිස් ආත්ම භාවයේ ලබලා අපේ හොටු පෙරෙන්නේ නැහැ, අපේ කෙලවැක් කෙරෙන්නේ නැහැ. අපිට වැසිකිලි කැසිකිලි යන්න පුළුවන්, අපේ කටයුතු අපිට කරගන්න පුළුවන්. දැන් වතුරු වීදුරක් දුන්නොත් බොන්න පුළුවන්, දැන් බත් ටිකක් දුන්නොත් කන්න පුළුවන්, නේ පන්සලකට යාගන්න පුළුවන්. ඔය ඔහොම ඉපදෙන්නම මොන විදිහට සංසාරෙ පින් කරලා ඇද්ද? ඔහොම ඉපදෙන්නම ඔය මම දැන් නේ ඊයේ එංගලන්තේ ඉඳන් ලංකාවට වැඩි බණ පින්කම් ඉවර වෙලා ඒ වගේ මම ගියාර ආබාධිත උදවියේ ඉන්න මේ නිවාසවලට ඕන තරම් තියෙනවා. පින්නතුනේ සේරම අර ලියුම් කියුම් වල නේ ලේඛන වල තියෙන හින්දා තමයි මිනිස්සු කියලා අඳුර ගන්න පුළුවන්. ඒ සමහරුන්ගේ නේ නිකට පපු උඩින් තියලා තියෙන. ඒ ලොකු මස් දළු එල්ලෙනවා. අතෝ දැකලත් ඇති එහෙම. ඔළුව හරි විශාලයි. මේ සත්කම් කරලා හතරට විතර පළල කඳ හරි බොහොම හීනේ පුංචි පොඩි බට වලින් කැම්බීම දෙන්නේ. මේ ලංකාවෙත් එහෙම තැන් ඕන තරම් තියෙනවා. හැබැයි ඒ අර මනුෂ්‍යාත් භාවය අපිට හොඳට ඇවිදින්න පුළුවන්. වෙනදුනේ අත් දෙක නේ දොහොත් මුදුන් තියාගෙන බුදුහාමුදුරන්ට නමස්කාර කරන්න පුළුවන්. මේ පින්නතුන්ට අද දවසේ විතර කොච්චරනම් බුදුහාමුදුරෝ දිහා බලාගෙන ඉන්න පුළුවන්ද? මං කියන වෙන මොකවත් කරන්නේ නැතුව කොච්චරනම් බුදුහාමුදුරෝ සිහිපත් කරන්න පුළුවන්? අපිහිතමක මේ කියනව මොකොවත් තේරෙන්නේ නෑ කියලා. අරහම් බුදුගුණේ ගැන හිතන් මගේ බුදු හාමුදුරුව රහසින්වත් පවුණො කළ සේක. සියලු දෙව මිනිසුන්ගේ පූජාවන්ට ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වනසේක. බුදුහාමුදුරුවන්ගේ ගුණම සිහිපත් කරන්ට මගේ බුදුහාමුදුරුව මුළු ලෝක සත්වයා කෙරෙහිම මහ කරුණාවෙන් බැලුවා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං, මට මගේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නෑ කියන එක හිතන් පින්නත්නි මම මේ හරි කරුණාවෙන් මේ පින්නතුන්ට දේශනා කරන්නේ. ඔය ලැබිලා තියෙන ඒ භාග්‍යවන්ත අවස්ථාව නම් එක තප්පරයකින්වත් මගේ අරගන්ට එපා. මේ ලැබිලා තියෙන ස්වර්ණමය අවස්ථාව මේකක්වත් ගැන ආයෙත් හිතන්න බැරි නම් තව හිතන්න පැත්තක් තියෙන උදේ හවා සමාදන් වෙන පංචශීලය. උදේ හවා සමාදන් වෙන පංචශීලය බලන්න මගේ අතින් ප්‍රාණඝාතයක් සිද්ධ වෙනවද? මගේ අතින් හොරකමක් සිද්ධ වෙනවද? මම කාමයේ වරදවා හැසිරෙනවද? මම බොරු කියනවද? මම මත්පැන් මද්‍රව්‍ය පාවිච්චි කරනවද? වෙනද ඒ කාන්තේ නිරේණ උත්පත්තිය ලබන්නේ. සීල සම්පත්තිය නැති වුණාම ප්‍රේත ලෝකේ තිරිසන් ලෝකේ උත්පත්තිය ලබන්නේ. හැමදාම හැන්දෑවට කල්පනා කරන්න මගේ අතින් අද මොකක්ද කැඩුණු සීලය, පංච සීලයවත් මට ආරක්ෂා කරගන්න බැයිද මේ මිනිසත් භවය තුල කියන එක. වෙනදින මෙහෙම කල්පනා කරනකොට, මෙහෙම නිතර සිහිපත් කරනකොට අපිට මේ සසර භය දැනෙනවා, සංසාරය ගැන ලොකු බයක් ඇති වෙනවා. එතකොට ඔය අපිට දෛනික ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැටලු සියල්ල අමතක වෙලා යනවා. එතකොට අපිට තියෙන එකම ගැටලුව කොහොමද නිවන් දකින්නේ කියන එක විතරයි. අපිට තියෙන එකම ගැටලුව කොහොමද නිවන සාක්ෂාත් කරගන්නේ කියන එක විතරයි. මේ කටයුත්තට ඇත්තන්ට නේ අපි දන්නවා, මේ අහගෙන ඉන්න බොහෝ දෙනෙක් නේ ආවහ විවාහ වෙලා ඉන්නේ. ආවහ විවාහ වෙලා ඉන්නකොට මේක තනියම කරන්න බෑ. ඔයත්තොන්ට ගෙවල් වල තනියම ආධ්‍යාත්මික දියුණුවක් ගොඩනගා ගන්න බෑ. බැඳීම් වැඩිනේ, යුතුයකම් කරන්න තියෙනවනේ, තමන්ගේ කොටහ පවරන්න තියෙනවනේ, නොයෙක් අවලාද වලට ඇහුම්කන් දෙන්න තියෙනවනේ, නොයෙක් නිന്ദා විඳින්න නැද්ද? එතකොට මේ අම්මලාට තාත්තලාට හිතෙනවා, කොහොමද හාමුදුරුවනේ හිත හදාගන්නේ? කොහොමද හිත එකලාසයක් කරගන්නේ? මම මේ ස්වාධීන රූපවාහිනිය නරඹන සියලුම පින්නතුන්ට මතක් කරන්න, මම හැමදාම දේශනා කරනවා වගේ මම හරි කැමැති මාතෘකාවක් තමයි මිනිස්සුන්ට බණ කියනකොට මිනිස්සුන්ගේ පවුල ගැන කියන්න, මිනිස්සුන්ට බණ කියනකොට මිනිස්සුන්ගේ විවාහය ගැන කියන්න. ඔය පවුලෙනුයි විවාහෙනුයි තොරව හරි අමාරුයි පින්නතුනි ආධ්‍යාත්මය හදාගන්න. අපි දැනරනේ මර ලිඳේ වැටිච්ච මනුස්සය ඇති ඒකෙන්මනේ ගොඩෙන්න ඕනේ, එකටම පුරුදු වෙන්න ඕනේ. දැන් අපේ තාත්තලා කල්පනා කරන්න ඕක මොකක් හරි, මම මේ විවාහය ගැනමයි කියන්නේ, හොඳේ මේක ඉතින් බොහොම පිළිවෙලක් වෙන්න ඕන අද ඉඳන්. ඒ තුල මිනිස්සුන්ගේ ගොඩනැගිලා තියෙන්න ඕන අනේකට ගරු කිරීම කියන එක. ලොකු තැනක් දෙනවා අපේ තාත්තලා අපේ පිරිමි පාර්ශවය. දැන් සාමාන්‍යයෙන් ඔය කාන්තාවට, ඒ කියන්නේ අපේ අම්මලාට, අම්මලාට කියන්නේ අර කියනනේ අර පවුලගෙන් අහලා කියන්නම් කියලා නේ. ඒ කියන්නේ මුළු පවුලම නියෝජනය වෙන්නේ කාගෙන්ද? මුළු ගෙදරම නියෝජනය කරන්නේ කවුද? දැන් මොකක් හරි කිව්වත් කියන්නේ ගෙදරින් අහන්න ඕන කියලා. ඒකල බිත්ති වලින් අහනවා නෙමෙයි, ගෙදරින් අහනවා කියන්නේ. එවන පවුලගෙන් අහනවා කියලා කියන්නේ, ගෙදරින් අහනවා කියලා කියන්නේ. ගෙදර මොකක් හරි හොයනකොට වුණත් නේ, අපි බයික් එකේ යතුර නැත්තම් කාගෙන් දහන්නේ? බිරිඳගෙන් නෙහන්නේ නේ, කොහෙත් තිබ්බේ කියලා. ගෙදර මොකක් හරි හොයනකොට වුණත් අහන්නේ. අර දැන් කල්පනා කරන්න තනියෙන් මේක කරන්න පුළුවන්ද? මේක තනියම කරන්න බෑ. මොකද්ද තනියම කරන්න බැරි? ගිහිගෙදර ඉන්නකොට ආධ්‍යාත්මික ශික්ෂණයක් ඇති කරගන්න එක තනියම කරන්න බෑ. අපි විවාහ වෙලා නම් ඉන්නේ, අපිට දරුවොත් ඉන්නවනම්, අපේ මුළු පවුලම හදාගන්න. අර අහලා තියෙනවනේ පින්නතුන්, සමසීල සමචාග සමපඤ්ඤා. දැන් ඔය කසාද බඳිනකොට පොරොන්දම් බලනවනේ, පොරොන්දම් 20 ගාණක් තියෙනවනේ මං හිතන්නේ. අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන විදිහට මේ තුන හතර බලාගත්තා නම් අය මොකවත් බලන්න ඕනේ නැහැ පින්නතුනේ. අපේ සීලයට ගැළපෙන භාර්යාවක් ඉන්න ඕන, ස්වාමියෙක් ඉන්න ඕන. අර එක පැත්තක් හැදිලා හරියනවද? මගේ ප්‍රඥාවට මගේ බුද්ධියට හරියන එක්ක ස්වාමියා එක්ක බිරිඳ එක. අර ඒක තමයි කියන්නේ පින්නතුනේ, අදහස් ගැළපෙනවා කියන එක. මගේ ත්‍යාගවන්ත භාවයට ගැළපෙන සහකරුවෙක් සහකාරියක් ඉන්න ඕන. ඕකෙ ගෙදර හදාගන්න. ඔය කරුණු කීපේ පින්නතුනි හදා ගන්න තුරාවටම අපිට එකදු අවස්ථාවකවත් ගිහි ගෙදර තුල ආධ්‍යාත්මය සංවර්ධනය කර ගන්න හම්බෙන්නේ නැහැ. හේතුව අදහස් ගැලපෙන්නේ නැති වුනහම, ප්‍රඥාව සමාන උනේ නැති වුනහම මොක කෙරුවත් සමහර විට වැරදියට තේරුම් ගන්න. සමහර විට අපි හිතමුකෝ දැන් ලංකාවේ බොහෝ පන්සල් සමಿತಿ සමාගම් අපේ ගම්වල නඩත්තු කරන්නේ අම්මලාද තාත්තලාද? අම්මලානේ. අම්මලා නැත්තම් දායක සභාව නැහැ. අම්මලා නැත්තම් මරණාධාර සමිතිය නැහැ. අම්මලා නැත්තම් ශ්‍රම දාන නැහැ. ඒ සීලවන්ත භාවයට, ඒ ප්‍රඥාවට ගැළපෙන ස්වාමියෙක් නැති එක නෝය. ඒ ත්‍යාගශීලී භාවයට දැන් සංසාරේ පතාගෙන ප්‍රාර්ථනා කරගෙන යන්න ඕනේ. සිද්ධාර්ථ බෝධිසත්වයෝ අද වගේ දවසක අභිනිෂ්ක්‍රමණය කරනකොට යශෝදරා උත්තමාවිය කොහොමද පරහට හිටණන්? ඒව කරගන්න හම්බෙන්නේ නැහැ මුළු සංසාරෙම. මුළු සංසාරෙම පාද පරිචාරිකා වුණේ කවුද? යශෝදරා උත්තමාවිය. බලන්නකො, සමසීල සමචාග සම සේරම සමානයි. ඒ සියල්ල ගැළපෙනවා. අනුකම්පාව එමටයි, ගරු කරනව නිහතමානීකම එමටයි. මේවා ගෙවල් වල හදාගන්න. යශෝදරා උත්තමාවිය සඳලු තලයේ ඉඳන් කියනකොට රාහුල කුමාරයාට, අර යන්නේ සවනක් ගණ බුදුරස් බබල බබල මහරහතන් වහන්සේලා පිරිවරාගෙන ඔබේ තාත්තා ගිහිල්ලා දායාද ඉල්ලන්න කියනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මොන දායාදද පවරන්නේ? මම ලෞතුරු දායාදේ ලබා දෙනවා කියනවා. මොන තරම්නම් මේ සංසාරේ සමානව ගැළපිලා ඉන්නද? මොන තරම්නම් මේ සංසාරේ පතාගෙන ප්‍රාර්ථනා කරගෙන ඉන්නද? එනිසා පින්නතුනේ, මේ කටයුත්ත අද ඉඳන් ගෙවල් වලින්ම පටන් ගන්න. මේ කටයුත්ත අද ඉඳන්, ඒ කියන්නේ මේ ආධ්‍යාත්මික ශික්ෂණයක් ඇති කරගන්න එක. ආධ්‍යාත්මික ශික්ෂණයක් ඇති කර ගැනීමේදී මම අර මුලින් දේශනා කරපු සඳහන් කරපු නිතර සිහි කළ යුතු ධර්මවල හැමදාම හැන්දෑවට සිහිපත් කරන්න, මගේ වචනෙන් අද ගෙදර කාටවත් වැරද්දක් වුණාද, ඇති තැනවත් නැති තැනවත් කියන එක. ඒක බිරිඳට වේවා, ස්වාමියාට වේවා, නැන්දම්මට මාමණ්ඩිට වේවා, මිත්තණියට වේවා, මල් අසල්වැසියන්ට වේවා, දූ දරුවොන්ට වේවා. පින්නතුනි, ඊළඟ දවසේ අපිට පුළුවන් ආය වචනේ පරිස්සම් කරගන්න, ආය කල්පනා කරන්න. හැබැයි දැන් අර මට බැන්නොත් මමත් බනිනවා කියන තැන ඉඳලා හරියන්නේ නැහැ. හොඳේ ඒ මම මේ දේශනා කරන්නේ තමන්ගේ වචනේ පරිස්සම් කරගන්න එක ගැන. මම මේ දේශනා කරන්නේ මගේ වචනයෙන් අනෙකට හානියක් වෙනවද නැද්ද කියන එක ගැන මිසක්කම් මේ අනුන්ගේ කටවල් පරිස්සම් කරන්න නෙමෙයි. අධිෂ්ඨාන කරන්න හානියක් වෙනවද? මගේ කාය කර්මයෙන් හානියක් වුණාද ගෙදර උදවියට කියන එක බලන්න අධිෂ්ඨාන කරන්න. පින්නතුනේ වට ටික ටික පුරුදු කරන්න හරි ඔහොම හරි හිතන්න හරි තියෙන එකම ආත්මය මොකද්ද? මනුෂ්‍ය මේව සත්තුන්ට හිතන්න බෑ. මේක හරි පරිස්සම් කරගන්න මේ ලැබිලා තියෙන බොහොම පුංචි කාලය කෙටි කාලය. අනෙකතුලින් මොකක් හරි හෝ වේවා වැරද්දක්, අනෙකතුලින් මොකක් හරි අඩුපාඩුවක්, අර අදහස් නොගැලපුණහම අනෙකගේ අඩුපාඩු, අනෙකගේ වැරදි, අනෙකගේ බුද්ධි මට්ටම විශේෂයෙන් මතක තියාගන්න, ඒවා අපිට කිරගන්න මැනගන්න බැරි වුණහම ඒ ගොඩට වැටෙන්න යන්න එපා. අපි හිතමුකෝ කවුරු හරි අපිට ගෙදරදි අර නොකරපු වැරද්දකට බයිනවා කියලා. මිනිස්සු කියනවනේ ද කරපු දෙයක්වත් නැහැ, කියපු දෙයක්වත් නැහැ, බුම්මගෙන ඉන්නවා කියලා. නොකරපු දේවල් ඕන තරම් වෙන්න පුළුවන්. මේ අම්මලාට තාත්තලාට එහෙම අත්දැකීම් ඕන තරම් ඇති ගෙවල් වල ඉන්නකොට. අහන්නේ බලන්නේ නැතුව රවාගෙන රවාගෙන ඉන්නවනේ. අනුකම්පා කරන්න පුරුදු වෙන්න. මිනිස්සුන්ගේ නොදන්නාකමට අනුකම්පා කරන්න. මිනිස්සුන්ගේ අනවබෝධයට අනුකම්පා කරන්න. මිනිස්සුන්ගේ මෝඩකම් වලට අනුකම්පා කරන්න ඒ ගොඩට නම් වැටෙන්න යන්න එපා. අර එකට එක කරන එක නවත්තලා දාන්න පුරුදු වෙන්න. එකට එක කරන එක. මම යෝජනා කරන ඔය ගෙවල් වල සමගිය තියාගන්න පවත්වා ගන්න නම් කවදාවත් කේලම් අහන්න එපා පින්නතුනේ. වර්ධනය කරගන්න ඕන ගුණාංගයක් කේලම් අහන එක නවත්තන්න. කට කතාවලට ඇහුම්කන් දෙන එක නවත්තන්න. ඇහෙනවා පේනවා කතා කරන්න පුළුවන්කම තියෙන එකේ කතා කරලා ගෙදර මොකක් හරි තියෙන ගැටලුවක් ප්‍රශ්නයක් විසඳගන්න බලන්න. ඔය කතා කරන්න බැරි එක නම් අපිට ලොකු ගැටලුවක්. මොකද එහෙම ගෙවල් වල කතා කරනවද මිනිස්සු එකතු වෙලා? බිරිඳ ස්වාමියා එක්කහුව වෙලා කතා බහ කරනවද? දරුවෝ එකතු වෙලා කතා බහ කරනවද? දැන් මේ වයසක අම්මලා තාත්තලා හිතන්ඩ එහෙම අම්මා තියාගෙන තාත්තා තියාගෙන දරුවෝ කවද්ද ඇවිල්ලා වට වෙලා කතා කරේ? දරුවෝ කවද්ද ඇවිල්ලා දුක සැපහැව්වේ? මේ කතා කරන්න බැරි වෙන තාක්කල් පින්නතුනි අපේ හිත්වල තියෙන මෛත්‍රිය කරුණාව කියන එක එළියට යන්නෙත් නැහැ. අපේ එළියට යන්නෙම අනවබෝධයේ විතරයි. එළියට යන්නෙම නොදැනුවත් භාවයේ විතරයි. එනිසා පින්නතුනි හරි වටිනවා පවුල් වලට දැනුවත් භාවයේ කියන එක දැනුවත් භාවයේ තියාගන්න නම් සතුටු සාමීචයේ දෙන්න ඕනේ. මේ සැනසීමෙන් ඉන්නවා කියන එක පින්කම් කරනවා කියන එක පින්නත් මේ හරි අපහසු කාර්යයක් අමාරු කාර්යයක් එහෙම නෙමෙයි. මේ තෘප්තිය සැනසීමමයි තියාගන්න ඕනේ. වර්තමාන ගෙවල් වල බලන්න මෑතක තියනවද ඇත්තොන්ගේ? දැන් සාමාන්‍යයෙන් 3-4 දෙනෙක් ගෙදරක ඉන්නවනේ. ගෙදර 4-5 දෙනාගේ ජංගම දුරකථන 4-5 එකතැනක තිබ්බ කාලයක් මතකද? ඒ කියන්නේ ගෙදර මේසෙ උඩ අන්න හවල් වෙලාවට අපේ ටෙලිෆෝන් ටික සේරම පොලිමට තියන එහෙම තියනවද? මිනිස්සු 4-5 එකට නැන්නේ පින්නතුනේ. හැන්දෑවේ ගෙදර ගියපුවාම ඔය දෙන්නපා ළමයිට ෆෝන් එක අරන් කාමරෙට ගිහලා දොරවල් ලාගන්න. ඔය මහ පිළිකාවක් වෙලානේ තියෙන්නේ මේක. අම්මලත් ගෙදර ගියපුවාම නේ මේක මේ හොඳ අවස්ථාවක් කරගන්නවා මේ ලෝකෙට මේ පණිවිඩය දෙන්න. මේ ඩිජිටල් නේ තිරවලට ඇබ්බැහි වෙනවා. කණ්ඩ ගත්තත් වතුර වීදුරුවට ෆෝන් එක හේතු කරන් වීඩියෝ කැලි බලනවන්නේ ෂෝට් වීඩියෝ. ඒවට පොඩි දරුවෝ ඇබ්බැහි වෙනවා. එයත් ඒ කට්ටිය හරි මුරණ්ඩු වෙනවා. ගෙදර මිනිස්සු කතා බහ කරන්නේ නැහැ, අඳුරන්නේ නැහැ, මිනිස්සු දන්නේ නැහැ, මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරන්නේ නැහැ, මිනිස්සුන්ගේ ආදරයෙන් ගතුකම වැළඳ ගැනීම දයාව ඇත්තෙම නැහැ. ගෙදර දවසට පැය තුනක්වත් ඔය ටෙලිෆෝන් ටික පැත්තකින් තියලා එකතු වෙන්න, එක සාලෙට, එක පුටුවට, එක මේසට එක්කහුවෙන්න. අර කෑවද නැද්ද කියන එක පවා පින්නතුනි අහලම දැනගන්න වෙලානේ තියෙන්නේ. මේ වාණිජකරණයේ වෙච්ච මේ තරඟකාරී ජීවන රටාවක යැපෙන ඈත්තු ගහගෙන යන මේ පින්නතුන් හරි සිහි බුද්ධියෙන් කල්පනාවෙන් ඉන්න ඕනේ. මේ ඉන්න කෙටි කාලය තුල අපි කොහොමද අපේ පවුල ඈත් එක්ක සැනසීමෙන් ඉන්නේ කියන එක. පින්නතුනි මේ සැනසීම තමයි බලපාන්නේ අපේ ආධ්‍යාත්මයට. දැන් මේ සිල් ගන්න ආවට, පෙහෙවස් සමාදන් වුණාට, ගෙවල් වල ඉඳගෙන බණ ඇහුවට ඕක යාවත්කාලීන කරන්න පුළුවන්ද? පැය 24ම ගෙදර ගියපු ගමන් ඇවිලෙනව වෙන්න පුළුවන්. දැන් මේ අම්මලාට ගෙදර යනකොට ස්වාමියා දකින්නකොට සැනසීමක් ඇති වෙනවද? නේ ගෙදර යනකොට බිරිඳට ස්වාමියා දකින්නකොට සැනසීමක් ඇති වෙන්න ඕන. ස්වාමියාට බිරිඳ දකින්නකොට ඒ මහන්සිය නැති වෙන්න ඕන, දුක නැති වෙන්න ඕන, කේන්තිය නැති වෙන්න ඕන. අර විකල්ප නැහැ හොඳේ. සමහරු අධික කාර්ය බහුලත්වය මත නේ දැන් ගෙදර ගියත් සමහරට කම්පැනි එකේ වැඩ කරනවා, ටෙලිෆෝන් එකෙන් ආයතනයේ වැඩ කරනවා, වෙලාවක් කලාවක් නැතුව වැඩ කරනවා. එතකොට කියනවා මේ අරනේ මම ගියේ නැත්තම් අද මේක කරන්න වෙන්නේ නැහැ නේ. දැන් අද අයියාවේ නැත්තම් අයියා හිතන්නේ මෙතන නිවේදන කටයුතු කරන්න කෙනෙක් නැහැ කියලා. අසනීප තිබ්බත් එනවා. මතක තියාගන්න ඕනේ ආයතනවල රස්සාවලට ඕන තරම් ඔප්ෂන් තියෙනවා. එයත්තන්ට ඕන තරම් විකල්ප තියෙනවා. අපේ ගෙදරට විකල්ප තියෙනවද? ගෙදරට විකල්ප නැහැ. බිරිඳට තියෙන එකම විකල්පේ ස්වාමියා. ස්වාමියාට තියෙන එකම විකල්පේ බිරිඳ. දරුවන්ට තියෙන එකම විකල්පේ අම්මයි තාත්තයි. එනිසා පින්නතුනි ඔය ලෝකෙට විකල්ප හොයන්න යන්න එපා. ගෙදරට විකල්පයක් නැතුව යන අවසානෙට අපි අපේ මේ පවුල පන්සල වගේ තියාගත්තේ නැත්තම් අවසානේ අපි නිරන්තරයෙන් මේ ජීවිතවල ස්වභාවයේ වයසට යන එකයි ලෙඩ වෙන එකයි, නිරන්තරයෙන් වෙන්නේ වයසට යන එකයි ලෙඩ වෙන එකයි. අපේ සිද්ධාර්ථ බෝධිසත්වෝ අභිනිෂ්ක්‍රමණය කරාට පස්සේ යශෝදරා උත්තමාවියගේ ප්‍රාර්ථනා වුණේ මොකද්ද? අර කියනවනේද කැලේ තියෙන කොයි දේවත් රස වේවා නේ, ගව්වෙන් ගව්ව දිව මාලිග ඉදි වේවා. මොකද්ද ප්‍රාර්ථනා කරේ? අපි දන්නවනේ සමහර අම්මලා සිල් ගන්න යනකොට තාත්තලා කැමති නැහැ, බයිනෝ. බලෙන් වදෙන් පොරෙන් තමයි පන්සල්ට සිල් ගන්න එන්නේ. ඒක කොහෙත් එහෙමයි. සමහර විට අපි ගියොත් සම්බන්ධ වුණොත් එහෙම නේ. දැන් මෙහෙත් වෙනවනේ, දැන් කතෝලික අම්මලා තාත්තලා එනවා, කතෝලික දරුවෝ එනවා, ෆාදර්ලා එනවා. ඉතින් මේ සමහර මිනිස්සු කැමති නෑ ඕවට නේ. දැන් මම එංගලන්තේ ගිහිල්ලා මම හිතවත් නේ ෆාදර්ලා හම්බුණා නේ, පල්ලි වලට යනවා, ඒ කට්ටියත් එක්ක කතා බහ කරනවා. අපේ මෞලවිතුමන්ලා ගොඩක් ඉන්නවනේ, එනවා, මමත් එහෙ යනවා, හම්බෙනවා, කතා බහ කරනවා. පින්නත්නි මේ අනුන්ගේ සමගිය, අනුන්ගේ යහපත නේ, අනුන් හොඳ විදිහට හැසිරෙන එක උහුලන්න දරන්න බැරුව විශාල පිරිසක් ඉන්නවා. ඒවාර පවුල්වලක් තියෙනවා. සම්බුද්ධ ශාසනයේ සමහර දේවල් දරන්න බැරි පිරිස් ඉන්නවා. මේ කාලේ රටේ හොඳ බෞද්ධ ප්‍රබෝධයක් තියෙනවා. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ගැන සැකයක් බියක් තියාගන්න දෙයක් නැහැ. එනිසා කාරුණික පින්නතුනි මේ ගෙවල් වල ඉන්නකොට අපේ සිද්ධාර්ථ බෝධිසත්වයන්ට නිවන් දකින්න අභිනිෂ්ක්‍රමණය කරන්න ලොකුම හයිය උනේ, ලොකුම ශක්තිය උනේ පින්නත් යශෝදරා උත්තමාවිය. පින්නතුන්ට පැහැදිලි ඇති
1: පවුලක සමගිය ඒකාග්‍රතාවය, යහපත් භාවය, ප්‍රාර්ථනය කොච්චර හේතු භූත වෙනවද පින්නතුනි, දුක් නැති කරලා සසර ගමන කෙලවර කරන්න. මම ප්‍රාර්ථනා කරනවා මේ ඇසලපුර පසළොස්වක් පුන් පොහෝ දිනේ අද ගෙදර ගිහිල්ලා මේ ටීවී එක බලාගෙන ඉන්න අම්මලා තාත්තලා අද ඉඳන් පටන් ගන්න අනේකට ගරු කරන්න, නිහතමානී වෙන්න, සහයෝගයෙන් සමදානේ තිබ්බ ප්‍රශ්න ගැටලු සේරම අමතක කරලා දෙන්නම සීල සම්පන්න වෙන්න. මේ අපේ අම්මලා තාත්තලා සියලු දෙනාටම නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්න, ශක්ති සම්පන්න භාවයේ කායික මානසික ගොඩනගා ගන්න මේ පුන් පොහෝ දිනේ හේතු වාසනා වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ ස්වාධීන රූපවාහිනිය මගින් අද දවස පුරාම ඓතිහාසික ගණේව පුරාණ විහාරස්ථානයේ සිට ආගමික කටයුතු විශාල වශයෙන් විකාශය වෙනවා. මේ අවස්ථාවට සම්බන්ධ වුණු අපේ සත්පුරුෂ මවලුතුමන්ලට නිරෝගී භාවයේ දීර්ඝායු සම්පන්නිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. පෙහෙවස් සමාදන් වුණු අම්මලාට තාත්තලාට දීර්ඝායු භාවයේ ලැබේවා. ගෞරවනීය විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී ත්‍රිපිටකවේදී පූජ්‍ය ගලපිටියාගම වජිරවංශ ගෞරවනීය මාහිම්පාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට නිරෝගී භාවයේ ලැබේවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යයතන ගරු සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය බොහොම උමනාවෙන් සිහිපත් කරන ඔබ අප සෑම සියලු දෙනාටමත් මියගිය සියලු රණවිරුවන්ටත් පින් අයිති වේවා. සසර කෙලවර නිවන් දකින්න මේ පින් ප්‍රාර්ථනාවක් වේවා. සාදු සාදු සාදු.
2: අපේ හාමුදුරුවනේ

0: ITN රටට වග කියන රේඩියෝව
1: ලකරහංගන වෙලාව මත කරන උදේ 8යි විනාඩි 50යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත මෝටර්සයිකල් නොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100
3: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Nandun Vadena. Rhino Premier Roofing Sheet. Fetalist Thresandha. Tahatunai Anuhaya Amatana.
5: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
6: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
7: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
8: මෙමරි ලොස්
7: කවුද ඩොක්ටර් යාද සුන්නද මම කිරිත බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
5: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
9: batamisu batamisu maridam maridam
10: even in driving chamit and charu

0: දෝර ගගේ තලනහි නොහදේ මැවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝට රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: 75%කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
1: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
3: ක්‍රිමිරාජ
1: සුවසඳ සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳවට එක්වන්න සාදර අනුග්‍රහය
4: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.

0: ලකඩ අහගෙනින් වෙලාවු දෙ 8යි විනාඩි 55යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 9යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ශාස්ත්‍ර ඉතිහාසයේ වැදගත් සිදුවීම් බ්‍රසක් සැටුවහන් වූ ඇසලපුර පසළොස්වක පොහොය දිනේ අදටියේදී තිබෙනවා. බෝසතාණන් වහන්සේ බෞකුස පිළිස්ත ගැනීම සිදුවත් කුමරු අභිනිෂ්ක්‍රමණය කිරීම බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්මදේශනයේ ලෙස ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීම ඇතුළු වැදගත් සිදුවීම් බ්‍රසක් අද වැඩි පොහොය දිනකයි සිදුවුණේ. රාහුල කුමරුගේ උපත තීර්ථකයන්ගේ මනය බිඳීම සඳහා යමමහ පෙළහර පාම කීර්ති ශ්‍රී රණසිංහ රජුගේ කාලේ සියම් රටෙන් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස කෙඩවා ශ්‍රී ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීමද අද වැනි පොහොය දිනක සිදු වූ විශේෂ සිදුවීම් අතරට ඇතුළත්. අරිට්ට කුමරු ඇතුළු 50 දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබුවේද අද වැඩි පොහොය දිනකයි. දන්ත කුමරු සහ හේමලා කුමරිය දන්ත ධාතුන් වහන්සේ අද වැනි පොහොය දිනක ලක්දිවට වැඩම කළා. ශාස්ත්‍ර ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සැන්ටුවහන් වූ අද දිවිනිපුරා විහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් පැවැත්වෙනවා. ITN සමරක් රැස් වැඩසටහන විසිරුව හරිනේ නිකවරටේ සිට. ලක්කඩ ගුවන්විදුලියේද අද ආගමික වැඩසටහන් විකාශය කරනවා. ජපනයේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රිෂ්ටර් මාපාංක 7.1 ප්‍රබලත්වයකින් යුතුවයි ඊයේ භූකම්පනය හටගත්තේ. ඒ සමග නිවාස සහ වෙළඳසැල් ඇතුළු ගොඩනැගිලි රැසක් කඩා වැටුණා. එහි සිට පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම්

0: තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. 10කට වැඩි පිරිසක් අතුරුදන් වුණා. ජපනයේ තුන් වැනි විශාලතම දූපතල සැලකෙන ක්‍යෝෂී දූපතේ මෙම භූකම්පනය හටගත්තා. මීළඟ ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ලකනහඟින් වෙලාව මතක කරන උදේ 9යි විනාඩි 6යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: ලුණු
1: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
2: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාරතිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: අකරහංගන වෙලා මතක් කරන උදේ 9යි විනාඩි 9යි අපි හද උදෑසන සිට අදවසේ මේ පොහොය දින වෙනුවෙන් විශේෂාගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා. අපි නැවතත් සම්බන්ධතාවය ලබා දෙන සූදානම් අදවසේදී ස්වාධීන රූපවාහිනී සවනක් රැස් වැඩසටහන් එකවරටිය ගණේවැව පුරාණ විහාරස්ථානයේදී මේ වෙනුවට ක්‍රියාත්මක වෙනවා. අපි සම්බන්ධතාවය ලබා දෙනවා ස්වාධීන රූපවාහිනී සමගාමී විකාශයට.
1: ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් සමුදායක් අදවැනි උතුම් පුරපසළොස්වක පොහොය දිනක සිදුව තිබෙනවා. එවන් උතුම් පොහොයක් පිළිබඳ මතක ආවර්ජනා කරමින් අප ආධ්‍යාත්ම සහනයේ උදෙසා සවනක් රැස් පෝදා විකාශයේ හිමිදිරි උදෑසන පටන් ඔබට සමීප කරමින් ඉන්නවා. අප දැන් සූදානම් වන්නේ තවත් සුවිශේෂ පින්කමක් සමග ඔබව සම්බන්ධ කරන්න. විශේෂයෙන්ම බුදුන් වහන්සේගේ දහමේ ආශිර්වාදය අපි අපේ ජීවිතවලට නිරන්තරයෙන් අපේක්ෂා කරනවා. පින් කටයුතු වල නිරත වෙමින් දාන ශීල භාවනා ආදී පින්කම් සිදු කරමින් දහම අපේ ජීවිතයට පසක් කර ගැනීම වගේම මේ ධර්මයේ අනුසස අපේ ජීවිත ලෞකිකව සාර්ථක කරගන්න උපයෝගී කර ගැනීම වෙනුවෙන් අපි සෙත ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. දහමේ අනන්ත ගුණ සමුදාය සිහිපත් කරමින් ඔබට ආශිර්වාද රැගෙන එන විශේෂ ආශිර්වාද පූජාව වෙනුවෙන් අප මේ මොහොතේ ඓතිහාසික ගණේවැව පුරාණ රජ මහා විහාරස්ථානයේ සිට සූදානම් වෙන්නේ. එවෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු දෙහිවල කරගම්පිටියේ ශ්‍රී මේධංකර විහාරාධිපති ආශිර්වාද අබතෙල් පහන් පූජාවේ නිර්මාතෘවර ශාසන කීර්ති ශ්‍රී මధుර බහණී කාව්‍ය විශාරද පූජපාද දීගල පියදස්සී ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාදු සිත් පෙරදැරිව පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. සවනක් රැස් පෝදා විකාශයට සමගාමීව දහමේ සැබෑ අසිරිය ඔබට සමීප කරන ආශිර්වාද පූජා වෙනුවෙන් අපි ගෞරවනීය දේශකයාණන් වහන්සේට පාද නමස්කාර පෙරදැරිව ආරාධනා කර සිටිනවා.

අද උතුම් ඇසළ පුර පසළොස්වක පෝය දවසයි. සිදුවත් කුමරු මව් කුස පිළිසිඳ ගැනීමත්, එවගේම සිදුහත් බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය සිදු කිරීම, රාහුල කුමරුගේ උපත, එවගේම පස්වග මහණුන්ට දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව වගේම බුදුරජාණන් වහන්සේ දෙව්ලොවට වැඩම කොට මාතෘ දිවිරාජයා උදෙසා අභිධර්මයේ දේශනා කිරීමත්, පරිනිර්වාණයෙන් තුන් මාසකට පසු ප්‍රථම ධර්ම සංගායනාව සිදු කිරීමත් කියන මේ සුවිශේෂී සිද්ධීන් රැසක් සිදු වන අද ඇසළ පුර පසළොස්වක පෝය දවසේ ගණේවැව පුරාණ රාජමහා විහාරස්ථ පින්බිමේ සිටයි ස්වාධීන රූපවාහිනී සවනක් රැස් තුළින් සෑම පෝය දිනකම උදෑසන 9ට සජීවීව අප ඔබේ නිවසට රැගෙන එන ආශිර්වාදාත්මක සම්බුද්ධ වන්දනාවයි අප මෙතැන් සිට සිදු කරන්නට සූදානම් වන්නේ. මේ ඓතිහාසික පින්බිමේ විහාරාධිපති නම කියන අවසර අපේ වජිරවංශ නායක හම්දුරන් වහන්සේ, ඒ වගේම රටක් ලෝකයක් ගෞරවයෙන් පුදන අපේ හිතවත් සහෝදර කත්නරුවේ සිරිදම් මහාමුදුරන් වහන්සේ ඇතුළු මේ ඓතිහාසික වාසනාවන්ත පින්බිමේ වැඩ සිටින පූජනීය මහා සංඝයා වහන්සේ බොහෝම ගෞරවයෙන් යුතුව පළමුව සිහිපත් කරමින් මෙතෙන් සිට මේ අසිරිමත් පින්කමහා ධර්මශාලාව තුළ මේ හඬ ඇසෙන තෙක් මා නෙලී ඉන්න ඔබත් අපහා ඒකාත්මික වෙමු. සදහැවතුනි, කියන බුදුගුණ සාන්ත හඬකින් ඔබේ දැවෙන, රිදෙන, තැවෙන සිත හැම දෙයකින්ම නිදහස් කරගෙන මේ මහා අනුසස් ලැබෙන පූජාවටම සිත යොමු කරමි. කියන බුදුගුණ සාන්ත හඬකින් ශබ්ද නගලා මා කියු පසු හැමෝම හයියෙන් ගාථා කියලයි වන්දනාව සිදු කරන්නේ. ඔබ ශබ්ද නගල එලෙස බුදුගුණ කියනකොට ඒ වහගෙන නැත්තන්ගේ සිත් සැනසෙනවා, අහන අයගේ හිත සැනසෙනකොට ඔබට පින් සිද්ධ වෙනවා. ඒ නිසා ජීවිතේ ඔබ තවමත් සිතින් විඳවන සියලු පීඩාවන් මගහැරේ. ජීවිතේ හැමදා ඔබට සිනහමුසු මුහුණෙන් සතුටෙන් සැහැල්ලුවෙන් කල්ගත කරන්නට වීතරාගී අසම සම ලෝතුරු බුදුගුණ ගැයෙන මේ මහා අනුසස් ලැබෙන උතුම් පූජාවේ ගුණානුභාව බලය අපේ ජීවිතවලට සැලසෙත්වා කියලා හිතින් හිතාගෙන බුදුන් පුදන පින් ඇති ඔබේ වාසනාවන්ත දෑත හිස මුදුනටගෙන වැඳගෙන මේ විදියට ප්‍රාර්ථනා ඇති කරගෙන දවසින් දවස අපේ ජීවිතවලට ග්‍රහ නක්ෂත්‍රානුකූලව රවි චන්ද්‍ර කුජ බුධ ගුරු සිකුරු ශනි රාහු කේතු කියන නවග්‍රහ නම දෙනා වහන්සේලාගෙන් බලපාන සකලාන්තරාය සරූපද්‍රවයන් දුරින් දුරුවේවා. හිසේ පටන් දෙපතුල් දක්වා මැති 890ක් රෝග, 990ක් ව්‍යාධි, 203ක් අන්තරාවල්, සිරසෙන් නලලෙන් බෙල්ලෙන් දෙවුරෙන් දෙවලමිටෙන් දෑතෙන් දසංගිලි දසනියෙන් හෘදයෙන් උදරෙන් නාභියෙන් කටියෙන් රහසින් ගුදයෙන් සියලු ලෙඩ රෝග දුරු වේවා. ඔබ නිදුක් වේවා, ඔබ නිරෝගී වේවා, ඔබ සුවපත් වේවා. යමෙක් කලාවූද නොකලාවූද අනවින කොඩිවින අංගම්පිලි හූනියම් අහස් බැඳුම් පොළෝ බැඳුම් රූප කටු ගැසීම් ආදී මෙකී නොකී සියලු දොස් දුරු වේවා. යමෙක් අහසට අත නගා ඔබට දෙස් තැබුවේද, යමෙක් පොළොවට අත තියා ඔබට ශාප කළේද, ඒ සියලු වස් දොස් නිදොස් වී උඩින් පායන අවුවක් අවටින් හමන සුළඟක් හැර විපත් කරදර නම් සිදු නොවේ. කරන කියන සිතන පතන යනේන ගමන බිමන බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ කාන්ත වශයෙන් ඉෂ්ට සිද්ධ වෙන්න හිතින් හිතාගෙන
ඉදිරි එන ශිෂ්‍යත්වය උසස් පෙළ ලියන්නන්න පුතේ දුවේ ඔබේද නැනනුවන වැඩේවා. මතක ශක්තිය ධාරණ ශක්තිය වැඩි දියුණු වේවා. පෙනී සිටින විභාගයෙන් ඔබ අපේක්ෂා කරන ප්‍රතිඵල උදා කරගෙන රටට වැඩ ඇති දෑයට හිත ඇති වීර කතුන් වීර පුතුන් වෙන්න මේ මහා අනුසස් ලැබෙන අනන්ත බුදු ගුණ ආශිර්වාදයේ පිහිට අපේ ජීවිතයට සැලසෙත්වා කියලා හිතින් හිතලා මා කියු පසු ශබ්ද නගලා හයියෙන් ගාථා කියලා වන්දනා කරන්න මේ විදියට මුලින් වරක් සාදු කියලා.

ගල්වා සතර

ලෝකනාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අබිනීල නෙතු සංගලෙන් සතියක් පුරාවට පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සිහියට නගාගෙන අපි මේ ළඟට ජයශ්‍රී මහා ආශිර්වාදාත්මක වන්දනාවයි සිදු කරන්නේ. සාර සංකේය කල්පලක්ෂයක් පුරා අනේක විද දුක්ඛ දෝමනස්යන් වළඳමින් පාරමී අනුපාරමී දම් පුරා ලෝතර සම්බුද්ධත්වයට පත් වී වදාළ අප මහා තථාගතයන්න් වහන්සේ එදා සොත්තිය නම් බමුණා විසින් පූජා කරන ලද කුසතනාට මිට ඇසතු බෝධි රුක්ෂය පුරා අතුරා ඒ මත චතුරංග සමන්නාගත වීරයන් යුතුව වැඩ සිටමින් සිදු කළ අසිරිමත් වජ්‍රාසන වන්දනාව සහිත ජයශ්‍රී මහබෝ වන්දනාවෙන් අප මෙසේ පිහිට ලැබමු. පාඩම් තියෙනම් අහලා ඔබට මතකයේ ඇත්නම් මාත් එක්කම එකට කියලා වන්දනා කරමු. මේ විදියට සාදුකාරයක් දීලා

0: ඇසළ පුන් පොහෝ දවසකදී සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සියලු රජ සැපත් යශෝදරා දේවියත් රාහුල කුමාරයාවත් අතහැර දමා ගිය ඒ අභිනිෂ්ක්‍රමණයෙන් පසුව අවුරුදු 7කට පස්සේ තම ජාත භූමිය වූ කිඹුල්වත් පුරේට වැඩම කළේ 20,000ක ශ්‍රාවක පිරිසකුත් සමගයි. ඈත වීදියක මේ මහා බුදු පෙරහැර ඇදී යන විලාසයේ දුටු යශෝදරාව අත දිගු කරමින් අන්න පුතේ නුඹේ පියාය කියමින් එදා ගියේ සරාගී රුවක්. මෙදා වැඩියේ විරාගී බුදුරුවක් හැමදනම් පිනවන මෙහිකත සනහන මේ ලෞතුරා බුදුහාමුදුරෝ නේද මගේ අතීත ස්වාමියා. මිනිස් ඉතිහාසයේ බිරිඳක් විසින් තම ශ්‍රේෂ්ඨ අතීත ස්වාමි පුරුෂයාව පිළිබඳව කළ ඒ විසිතුරු හැඳින්වීම අපේ බෞද්ධ සාහිත්‍යයට එකතුනේ නරසිංහ ගාථා නමිනුයි. ඒ උතුම් ගුණ මෙනෙහි කර අප මෙසේ පිහිට ලැබමු. සාදුකාරයක් දීලා
1: සාදු සාදු.

සිදු කළ උතුම් සම්බුද්ධ වන්දනාවේ අනන්ත බුදු ගුණ ආශිර්වාදයෙන් අද මේ පින්කමට අපහ ඒකාත්මික වූ මේ ගණේවැව පුරාණ විහාරස්ථ පින්බිම පුරාවට සිටින පින් ඇති ඔබ සියලු දෙනාටත් නිවසේ සිට ස්වාධීන රූපවාහිනිය සවන ක්‍රැස් තුලින් අපහ ඒකාත්මික වූ සෑම සියලු දෙනාටත් එවගේම ගණේවැව පුරාණ විහාරාධිපති අපේ වජිරවංශ නායක හාමුදුරන් වහන්සේ ඇතුළු කත්නෝරුවේ සිරිදම්ම හාමුදුරන් වහන්සේ ඇතුළු කොට ඇති පූජනීය මහා සංඝරත්නයටත් ස්වාධීන රූපවාහිනී ගරු සභාපතිතුමන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටත් මේ උතුම් පූජාවේ අනන්ත ආශිර්වාදයෙන් සියලු යහපත සැපත සිත ශාන්තිය සැලසෙත්වා. අප මීළඟ අද දවසේ අද ඇසළ පෝය දවසේ සිදු කරන මීළඟ ආශිර්වාදාත්මක පූජාව අද සවස 6:15ට අප සිදු කරන්නේ සජීවීව ගාල්ල මහිලගස්ප සුබද්‍රාරාම මහා විහාරස්ථ පින්බිමේ සිටයි. සවස 6:15ට අප සජීවීව ගාල්ලේ සිට අද පෝය දවසේ අනිත් පින්කම මීළඟ ආශිර්වාද පූජාව පවත්වන්නේ. ඒ බවත් ඔබට කියමින් කළ උදාර පූජාවේ අනන්ත ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසෙත්වා. තෙරුවන් සරණයි. දෙත්තා.

0: ලකඩහඟෙන වෙලා මත කරනඟු දෙ 9යි විනාඩි 55යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: වෙලාවදී 9:56 අපි සූදානම් යදවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මදින් ලද ලොතරැයිපත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්න ඒ ජූලි මාසයේ 28 වෙනිදා ගහරුවාදා දවසේ දවසේදී මහජන සම්පත ක්‍රියාත්මකුණා ජයග්‍රහි 6262 වෙනි දිනුම් වාරයේ විදිහට ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරයේ බඩ පතුනේ ඊ ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහි අංක සටහන් වරවා අංක බිංදුව අංක 2 අංක 9 අංක 8 අංක 7 සහ අවසානයටත් අංක 2. ගොවිසත 4504 වෙනි දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණ ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරයේ බඩ පතුනේ Y ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහි අංක සටහන් වරවා අංක 22 අංක 50 අංක 58 සහ අවසානයේට අංක 60. මෙගාපව ජයග්‍රහි 2610 වෙනි දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණ ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරයේ බඩ පතුනේ S ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහි අංක සටහන් වරවා ජයග්‍රහි සුපිරි අංකයේ විදිහට දවසේදී අංක 17යි ජයග්‍රහි සුපිරි අංකයේ බවට පත්ුනේ. එතකම ජයග්‍රහි අංක අංක 28 අංක 51 අංක 59 සහ අවසානයේට අංක 61. දරණිදහනේ ජයග්‍රහි 2292 වෙනි දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණා ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරයේ බඩ පත්ුනේ W ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහි අංක සටහන් වරවා අංක 33 අංක 39 අංක 45 සහ අවසානයේට අංක 60. හදහන ජයග්‍රහි 1571 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහි ලග්න සංකේතයේ විදිහට බලන ඔබ ජාතික ලොතරැයි මණ්ඩලෙන් මිලදීගත් ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන්නේ මේන ලග්න සංකේතද කියලා. එතකම ජයග්‍රහි අංක විදිහට අංක 17 අංක 30 අංක 48 සහ අවසානයේට අංක 60. අද සම්පත ජයග්‍රහි 837 වෙනි දිනුම් වාරයේ ඊ දවසේදී ක්‍රියාත්මකුණේ ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත්ුනේ ඊ ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහි අංක අංක 9 අංක 8 අංක 7 සහ අවසානයේට අංක 2. NLB ජයග්‍රහි 530 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරයේ

8115. ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකඩහංගින් වෙලාවත් මතක් කරන උදේ 9:58.

0: ලකන්න රඩියෝ ITN
1: වෙලාව පෙරවරු 10යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්.

ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂ නිවේදකයි ත්‍රිවිර ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද පිපිලේ.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් රාජපවත්වාගෙන යාම වෙනුවෙන් වැක්කිරීම ජනතාවගේ පාර්ශ්වයෙන් කිසිත් සාධාරණ නොවන බව ජනාධිපති අනුර කුමාරසේනාක මහතා ප්‍රකාශ කළා. ඒ අනුව සිටි නවයක මට්ටමක පවතින පුනරාවර්තන වේදම් අඩුකර ගනිමින් 4% වන ප්‍රාග්ධන වේදම් ඉහළ නැන්වීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. 2027 වසරේ ප්‍රාග්ධන වේදම් ලෙස රුපියල් ට්‍රිලියන 2ක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවත් එය 40%ක වැඩිවීමක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ඒ ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ඡා පැවැත්තුණා. 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන සැලසුම ඇතුළුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය හා 2027 වසරේ මුල්‍ය අවස්ථා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බලා තිබෙනවා. ඇමරිකාව ඉරාන ප්‍රහාරවලට ප්‍රබල ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා. පසුගිය පැය 72 කාලය තුළ ඇමරිකානු හමුදා කඳවුරු සහ සෞදි අරාබියේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ඉරානයේ ඩ්‍රෝන ප්‍රහාර 30කට අධික සංඛ්‍යාවක් එල්ල කළා. ඊට ප්‍රතිචාර ලෙස ඉරාකයේ පිහිටි ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම්වල ඉලක්ක වෙත ඇමරිකානු සහ සෞදි අරාබි ගුවන් බලකායන් එක්ව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ බෙහෙවීමෙන් ක්‍රියාත්මක වන ඉරාකයේ පිහිටි ත්‍රස්තවාදී කඳවුරු බෙහෙව් මධ්‍යස්ථාන සහ ආයුධ ගබඩා කිහිපයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බවයි ඇමරිකානු මධ්‍යම බලකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මේ ලක්ෂණ ප්‍රවෘත්ති පෙරවරු 11

0: සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: බබටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේතින් නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර් සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර් සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර් සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100. Green Life Plantation Private Limited.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: අසත ගුණට උයන්න පිටය තුන පහ.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
5: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පරුරෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලි.

0: లుక్కయ్యా మారే విడిని ఊని దొక్కి వాడే మడ మెమరీ లోస్ కీలా
1: మెమరీ లోస్ కౌన్ డుక్ట్ యాదు సున్నది
2: තියාගන්න.
3: Evening drive with Chamit and Charu.
2: Sama anugrahaya.
4: Mama nande maram relax.
5: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
6: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කලවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 6 7 9 5 7 9
7: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලඛන මොනින් ඒසල්
2: සම අනුග්‍රහය
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: උදේ 10 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. ලකන්ද රේඩියෝ ITN.
0: දේ 10 විනාඩි 30ක් වෙනකොට අපි මේ බලන්න හදන්නේ ඊයව මිලදී ගත්ත ජය වාසනාවන්ත ලොතරැයි පත්‍රේ වාසන උරග බලන් තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මහජන සම්පත 6262 වන දිනු මැදි මේ වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ ඊ අක්ෂරය, ජයග්‍රහී අංක බවට පත්වන්නේ අංක බිඳුව, අංක 2, අංක 9, අංක 8, අංක 7 සහ අංක 2. ගවසිත ලොතරැයි පත්‍රයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ Y අක්ෂරය, ජය අංක බවට පත්වන්නේ අංක 22, අංක 50, අංක 58 සහ අංක 60. මෙගාබව ලොතරැයි පත්‍රයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය බවට S අක්ෂරය බවට පත්වනකොට සුපිරි ජය අංකය බවට පත්වන්නේ අංක 17, ඒ වගේම ජය අංක බවට පත්වන්නේ අංක 28, අංක 51, අංක 59 සහ අංක 61. ධන නිධානය ලතරයි පත්‍රයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වනකොට W අක්ෂරය, ජය අංක බවට පත්වන්නේ අංක 33, අංක 39, අංක 45 සහ අංක 60. හඳහන ලතරයි පත්‍රයේ ජයග්‍රහී ලග්නය බවට පත්වන්නේ මීන ලග්නය, ජය අංක බවට පත්වන්නේ අංක 17, අංක 30, අංක 48 සහ අංක 60. අද සම්පත ලතරයි පත්‍රයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය E අක්ෂරය බවට පත්වනකොට ජය අංක බවට පත්වන්නේ අංක 9, අංක 8, අංක 7 සහ අංක 2. NLB ජය ලතරයි පත්‍රයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය A අක්ෂරය බවට පත්වනකොට ජය අංක බවට පත්වන්නේ අංක 4, අංක 7, අංක 7 සහ අංක 5. සුබ දවසක් ලතරයි පත්‍රයේ ජයග්‍රහ ලග්නය බවට පත්වන්නේ වෘෂභ ලග්නය, ජය අංක බවට පත්වන්නේ අංක 9, අංක 29 සහ අංක 55. ඒ තමයි ඔයාලේ මිලදීගත ජාතික ලොතරැයි පත්‍රයේ ජයග්‍රහී ලොතරැයි පත්‍රවල ජය අංක ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලින් තමයි ඔබට මේ මතක් කිරීම සිදු කරේ.
1: ලකන්ද රේඩියෝ ITN.

0: අප්ඩේට්න කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
0: ඔබ කැමතිම ලක්කාම වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කාම YouTube නාලිකාවට.
1: ලක්කාම YouTube channel එක දැන්ම subscribe කරන්න. උදේ 10 විනාඩි 40යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: දෙත්තා ගතිගත් දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා

0: ගුවන් විදුලි ප්‍රචාරයයි.
1: ලංකා ගුවන් විදුලි ප්‍රචාරය.
0: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
2: රේඩියෝ සියවසක පොළු රාව ලෝකණය. ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත් ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද? විද්වත් දේශන සමක විවෘත සංවාදය. විජයානන්ද ජයවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
1: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා පසර තුනට
2: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
1: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
2: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය.
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
4: ඔබ කැමතිම ලක්කඩ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කඩ YouTube නාලිකාවට.
5: ලක්කඩ YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව පෙරවරු 11යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: හොරණ පොලිස් වසමේ ගන් කන්ද මාවක්කුමෝදර කළුගඟ ආශ්‍රිතව නීති විරෝධී ලෙස මැණික් කරමේ සිටි පුද්ගලින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වලාන දූෂණ මර්ධන ප්‍රහාරකයෙක්ගේ නිලධාරීන් විසින්. එහිදී බෝට්ටු 14ක් විද්‍යුත් මෝටර 6ක් සහ රුපියල් කෝටි 7ක් පමණ වටිනාකම ඇඩියොත් උපකරණ තොගයක්ද අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. සැකරුවන් බණ්ඩාරගම හොරණ බිල්ලඩිය සහ මොරුන්තුඩු ප්‍රදේශවල පදිංචි කරුවන්. ඔවුන් නඩුබහණ්ඩ සමග හොරණ පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමටයි වලාන දූෂණ මර්ධන ඒකකයේ කටයුතු කළේ. මෙම ස්ථානයේ නීති විරෝධීව මැණික් කැරීම දීර්ඝ කාලයක සිට සිදු කර තිබෙනවා. ඒ හේතුවෙන් විශාල පරිසර හානියක් සිදු ඇති බවටයි පොලිසිය නිරීක්ෂණය කර ඇත්තේ. ඒ පිළිබඳව වැඩිදුර විමර්ශනයක් හොරණ පොලිසිය සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළා. යුක්‍රේන ජනාධිපති වොලොඩ්මියර් සෙලෙන්ස්කී සහ ඊශ්‍රායල් ක්‍රාබාති බෙන්ජමින් නෙතන්‍යාහු ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමු වී තිබෙනවා. ඒ ධවල මන්දිරයේදී යුක්‍රේන ජනාධිපතිවරයා සහ ඊශ්‍රායල් ක්‍රාබාතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් සමග වෙන වෙනම සාකච්ඡා පවත්වා ඇති බවයි ධවල මන්දිරයේ නිවේදනය කළේ. ඊශ්‍රායලයේ ප්‍රබල ආධාරකරුවෙකු ලෙස ඇමරිකාව අඛණ්ඩව පිරී සිටින බවත් යුක්‍රේනයට අඛණ්ඩ යුධාධාර සැපයීම බවත් පිළිබඳවත් සාකච්ඡාවලදී අවධානයට ගෙන තිබෙනවා. සිය රටේ ගුවන්ආරක්ෂක පද්ධති ශක්තිමත් කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙන ලෙසයි යුක්‍රේන ජනාධිපතිවරයා ඇමරිකා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන්නේ. ලක්ෂණ ප්‍රධාන ප්‍රවෘත්ති 10:12
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374. ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.

0: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
1: 75සරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
2: ක්‍රිමිරාජ සුවසනෑ ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසනෑ.
2: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
4: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස්?
4: කවුද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිකේ බුන්නේ අය සීනි හෙළනේ මුකුත අතපය විඩ කරන්නේ අය මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
6: හිනා වෙවි සින්දු අහන්න. FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
7: Evening Drive with Chamit and Charu.

0: එකොළහයි විනාඩි තිහයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මාරම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වේද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
6: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max
0: 11 විනාඩි 38යි.
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

සීමා සහිත ස්වාධීන රූපවාහිනි සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය, 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන් ලොරි රථය, 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය, 2012 වසරේ නිෂ්පාදිත නිසාන් තියානා කාර් රථය, බක්තරමුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනි ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතිය තිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 011-772-774-594, 011-772-475-493 අමතන්න.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: на столе.
1: සිදුහත් කුමරුගේ මහා අභිනිෂ්ක්‍රමණයේ සිදු වූ ඇසලපුන් පොහොය අදයි. විෂබත්ව දුර නියත වශයෙන්ම තුරන් කරන බවට ජනප්‍රතිගයන් සහතිකයා. දෙවිදුව රකාවඩි නැටීමට වීගබ්වෙන් ගිය තුන්දරෙක් කුඩු සමගත් තරංගුවට. මහකඩේදී එන එලිනෝවට පෙර සූදානම. සිලුන්ටි විලේජ් ගම්බඩවලට අතිරේක ප්‍රතිපාදන. ජපාන භූකම්පනයෙන් 13 දෙනෙක් ජීවිතක්ෂයට.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් බබ සුලක්ෂණී උදේශිකයි දිවිර. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් බ්‍රසක් සම්තුහන් වූ ඇසලපුර පසුස්සක පොහොය දිනේ අදටයේදී තිබෙනවා. සිදුවත් කුමරු බෞකුස පිළිසිඳ ගැනීම, සිදුවත් කුමරු අභිනිෂ්ක්‍රමණය කිරීම, බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්මදේශනයේ ලෙස ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනා කිරීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් අද වැනි පොහොය දිනකයි සිදුවුණේ. රාහුල කුමරුගේ උපත තීර්ථකයන්ගේ බාණිය බෙදීම සඳහා යමමහ පෙළහර පෑම කීර්තිශී රජසිංහ රජුගේ කාලේ සියම් රටෙන් උපරිතරණ වහන්සේ ඇතුළු පිරිස කෙන්වා ශ්‍රී ලංකා විපසම්පදාව යළි ඇති කිරීමද අද වෙනි පොහොය දිනක සිදු වූ විශේෂ සිදුවීම් අතරට ඇතුළත්. අරිට්ට කුමරු ඇතුළු 50 දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබුවේද අද වෙනි පොහොය දිනකයි. දන්ත කුමරු සහ හේමබාලා කුමරිය දන්ත ධාතුන් වහන්සේ අද වෙනි පොහොය දිනක ලක්දිවට වැඩම කළා. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සටහන් වූ අද දිවිනපුරා විහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් පැවැත්වෙනවා. ස්වාධීන රූපවාහිනී සමනක් රස වැඩසටහන මෙවර ගෙනෙනු ලබන්නේ නිකවරටිය ගණේවැව පුරණ විහාරස්ථානයේ සිට. සදහැවතුන් සිල් සමාදන් කරවීම සිදු කරනු ලැබුවේ පූජ්‍ය කත්නොරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ විසින්.
2: ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ජාතියේ බණ මඩුව වගේ තමන්ගේ දෙවුර මත පැවරුණුවේ වගකීම ඉටු කරමින් යන ගමනේදී උතුම් වූ ඇසලපුර පසළොස්වක් පුන් පොහෝ දිනේදී සජීවීව මුළු ලෝකයටම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ පණිවිඩය අරගෙන යන්න කටයුතු කරන දවසක මොහොතක්. උපදිනවා, ජරාවට පත් වෙනවා, ව්‍යාධියට පත් වෙනවා, මැරෙනවා. මේ ධර්මතා හතරට පමණක් ගොදුරු වෙලා නොයෙක් දුක්ක දෝමනස්සයන්ගෙන් පිරිච්ච මේ සංසාරේ මනුස්ස ලෝක, ප්‍රේත ලෝක, තිරිසන් ලෝකවල උත්පත්ති ලැබලා නොයෙක් පීඩාවන් වලට පත් වෙලා යන ගමනේ පින්නතුනි අදිෂ්ඨාන කරමු, නිවන් දකින්න පාරමිතා පුරන්න ඕනේ.
3: භාවනා වැඩසටහන්, ධර්මදේශනා, ආශිර්වාද පහන් පූජාදිය මෙහිදී පැවැත්වෙනවා. මීට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් සහ වෛද්‍ය කඳවුරක්ද සංවිධාන කර තිබෙනවා.
1: භාවනා වැඩසටහන, ධර්මදේශනා සහ ආශිර්වාද පහන් පූජාද මෙහිදී පැවැත්වෙනවා. ඊට සමගාමීවයි

0: රුක්‍රූපණ වැඩසටහනක් සහ වෛද්‍ය කඳවුරක් සංවිධානය කර ඇත්තේ දන්සැල්ද සංවිධානය කර තිබෙනවා. බෞද්ධ බෙන්ම අන්‍ය ආගමික ජනතාවද මෙම වැඩසටහනවලට එක්ව සිටින බවයි අප නියෝජිතයන් සඳහන් කළේ. ලක්කඩ ගුවන්විදුලියේද අද දවස පුරා ආගමික වැඩසටහන් විකාශය කෙරෙනවා. ඇසළ පොහොය දිනය වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල ආගමික සහ සමාජ සංස්කෘතික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා. දිත්වාසුලි කුණාටුවේ දිවා සහිම් වූ දරුවන් ශාසනීයට දායද කළ පවුල් සඳහා දිවා සිදු කර දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ යුරෝපීය ශ්‍රී ලංකා භික්ෂු සංගමය විසින් එයරුව පූජ්‍ය කන්තේගම සුමන ස්වාමීන් වහන්සේගේ දෙමව්පියන් පදිංචිව සිටි උඩුදුම්බර ප්‍රදේශයේ විනාශ වූ නිවාස වෙනුවට නව නිවසක් ඉදිකර භාරදීමටයි කටයුතු කර ඇත්තේ. ඒ යුරෝපීය භික්ෂු සංගමේ සභාපති පූජ්‍ය රතමලී පුංජරත්න ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ඇහැලියගොඩ පලිකල විද්‍යාලයේදී භික්ෂුන් වහන්සේ සිය නමක් විෂයෙහි දානමය පින්කමක් පැවැත්වුණා. පාගමනින් විද්‍යාලයට වැඩම කළ මහ සංඛ්‍යා වහන්සේ ගම්මානයේ නිවාස වෙත පිණ්ඩපාතයේ වැඩම කර දානය ලබා ගැනීම සිදු කෙරුණා. පිළියන්තල ධර්මශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ බිහිදු පෙරහැර ඊයේ වීදි සංචාරය කළා. ඒ විහාරාධිපති පූජ්‍ය ප්‍රතිකබ්වේ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සදාතුක කරඬුව තැන්පත් කිරීම කැස්බෑව නගරාධිපති චාමර බද්දුමකලුගේ මහතා අතින් සිදු කෙරුණා. මැදිමාල ශ්‍රී සුනන්තාරාමයට අනුබද්ධ ශ්‍රී සෝමලංකාර ධම් පාසල සංවිධාන කළ සදහම් බුදුබැතිගේ ගායන ප්‍රසංගය විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණා. ධම් පාසල දරු දැරියන් වෙන්ව ප්‍රවීණ ගාන ශිල්පීන්ද මෙහිදී බුදුබැතිගේ ගායනා කළා. හෝකන්තිර දකුණ ශ්‍රී විජයානන්ද ධර්මායතන විහාරස්ථ භූමියේ පහන් කූඩුවක් ප්‍රදර්ශනය කරනවා. හෝකන්දර සිංහපුර ගම් වෙනුවෙන් අපි සංවිධානය දෙවන වරටයි මෙය ඉදිරිපත් කරන්නේ. අඩි 30ක් උස පහන් කූඩුව පරිවාර කූඩු 688කින් සමන්විතයි. ඖෂධීය කොලකැද දන්සලක් පැවැත්වුණේ අම්බලංගොඩ පොල්වත්ත තල්ගස්ගොඩ පාලබස්සලදී. ගැබිනි මව්වරුන් ආබාධ වුවන් සහ අඩු ආදරලාභීන් වෙනුවෙන් වේලි සලක ප්‍රදානය කිරීමේ පින්කමක් රත්නපුර ශ්‍රී බෝධිරාජාරාමයේදී පැවැත්වුණා. කඩුවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාමලිධාරී සුභසාධක හා සමාජ සේවා සංගමේ සංවිධාන කළ ඇසළ බහේ බද්දන්සල අද පැවැත්වෙනවා. ඒ මාළඹේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී 10:30ටයි දන්සල ආරම්භ වන්නේ. මේ අතර ඇසළ පොහේ වෙනුවෙන් ඉතාලියේ මිලානෝ අභ්‍යත්‍රාගාසරු ගම්බානේදීද පින්කම් පැවැත්වුණා. ප්‍රණීත ආහාර පාන දන්සලක්ද එහිදී පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකිකයන් බෙන්ම විද රටවල පුරවැසියන් දහසකට අධික පිරිසක් ඊට එක්ව සිටියා. රට මුහුණ දෙන විශාලතම වසරිය භද්‍රව්‍ය උදුරු බව ජනාධිපති අනුකුමාර සනායක මහතා ප්‍රකාශ කළා. ඒ මැඩ පැවැත්වීම වත්මන් රජයේ ප්‍රධානතම අරමුණ බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ඒ ගාල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් සකච්ඡාව ගාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සිට 9:00 පුනරුත්ථාපන වේදම් අඩුකර සීට 4ක් වන ප්‍රාග්තන වේදම් ඉහළ නැන්වීමේ අරමුණෙන් ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. 2027 වසරේ ප්‍රාග්තන වේදම් ලෙස රුපියල් ට්‍රිලියන 2ක් වෙන් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සීට 40ක වැඩිවීමක්. භාණ්ඩාගාරයට ලැබෙන සෑම රුපියලක්ම රටේ සංවර්ධනයට සහ උන්නතිය උදෙසා යෙදවීම අපේක්ෂාව බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ. අනාගත පරපුරට ණය ගැවීමට සිදු නොවන මූල්‍ය විනයක් සහිත රටක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ගාල් දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක දිවස වැඩසටහන්වල ප්‍රගතියද විමසා බලා තිබෙනවා. රීබිල්ඩින් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රගතියද සාකච්ඡා කළා. දිට්වා අපදා සහන කටයුතු වෙනුවෙන් වෙන් කළ මුදල් මෙම මූල්‍ය වාර්ෂිය තුළම වීදම් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ගාල් නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව බෙහිදී විශේෂ අවධානයක් යොමු වුණා. දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මේ ප්‍රගතියද බෙහිදී සමාලෝචනය කර තිබෙනවා. ව්‍යාපෘති වලින් 90% කටයුතු බේවන විට අවසන් කර ඇති බවයි හෙළිවුණේ. ආයතන අතර පවතින ගැටුම හේතුවෙන් ඇතැම් ව්‍යාපෘති ප්‍රමාද වීම පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා. ග්‍රාමීය සංවර්ධනය සඳහා රුපියල් බිලියන 250ක ප්‍රතිපාදනය යටතේ ව්‍යාපෘති 122ක් අනුමත වී තිබෙනවා. එන් ව්‍යාපෘති 57ක වැඩ දැන්ටමත් අවසන්. නිෂ්පාදන ආර්ථික ආහාර සුරක්ෂිතතාව සමාජීය පරිසරික මානව සම්පත් සංවර්ධනය සහ සැපියුම් ජල ප්‍රවේශය මෙන්ම රැකවරණය කෙරෙහිද අවධානය යොමු කරමින් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි. දිස්ත්‍රික් නිල සෙවන කාර්යාල ඉදිකිරීම සහ පාසල් ක්‍රීඩා පිටි සංවර්ධනය සඳහාද විශේෂ ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. ක්‍රීඩාව සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන වෙන් කිරීමට රජය සූදානම් බවත් ඒ වෙනුවෙන් ජාතික සැලැස්මක් කඩමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. විෂ භද්‍රව්‍ය දුර මුල්ලිපුටා තැබීමේ රටම එකට ජාතික මෙහුමේ ගල්ල දිස්ත්‍රික් ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරුණා. ගල් දිස්ත්‍රික්කෙන් මේ දක්වා විෂ භද්‍රව කිලෝග්‍රෑම් 120කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය බහරට ගෙන ඇති බවටයි මෙහිදී අනාවරණය වුණේ. ජනාධිපතිවරයා සිදු කළ විමසීම් වලට පොලිස් නිලධාරීන් පිළිතුරු ලබා දුන්නා.
1: අපේ රට මේකට ජාතික මෙහෙයුම වැඩසටහන උතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 අවුරුද්දේ 10/30 තමයි පටන් ගත්තේ. එදා මේ දවස් 2027/15 මම ගත්ත සර් මාස 9 හැමාර කාල පරිච්ඡේදයක් සර්. මේ ගාල දිස්ත්‍රික්කයේ මිසේ පොලිස් ස්ථාන 29ක් තියෙනවා. මේ පොලිස් ස්ථාන 29ෙම නිලධාරීන්ගේ සහයෙන් හෙරොයින් වැටලීම් 5199ක් කරන් තිනවා සර්. මේ 5199 බර වශයෙන් ගත්තොත් කිලෝග්‍රෑම් 52යි ග්‍රෑම් 200ක් වගේ ලොකු ප්‍රමාණයක් සර්. මේක වටිනාකමක් වශයෙන් ගත්තොත් වටිනාකමට පෙරළුවොත් රුපියල් මිලියන 1045ක වගේ ලොකු ප්‍රමාණයක් සර්. ඒකම අපි අයිස් වැටලීම් කරලා තියෙනවා 4660ක් අත්අඩංගු කරන් තියෙනවා සර් පුද්ගලයෝ. ඒ අයිස් වල බර ප්‍රමාණය ගත්තොත් සර් කිලෝ 32.8ක් වගේ ලොකු ප්‍රමාණයක් සර්. මේක වටිනාකම ගත්තොත් සර් අයිස් වල වටිනාකම රුපියල් මිලියන 524ක් වගේ ලොකු ප්‍රමාණයක් සර්. ඒකම ගංජා කුෂ් වගේ වද්‍රව්‍ය වැටලීම් ගත්තාම සර් වැටලීම් 2075ක් කරලා තියෙනවා. ඒ ප්‍රමාණය කිලෝග්‍රෑම් 9.7ක් වගේ ලොකු ප්‍රමාණයක් සර්. වෙළඳපොළ වටිනාකම ගත්තොත් සර් මිලියන 48කට වැඩි ප්‍රමාණයක් සර්. ඒකම සර් කොකේන් ගත්තත් මිලියන 12ක වගේ ප්‍රමාණයක්. හෂීෂ් මද්‍රව්‍ය ගත්තොත් සර් මිලියන 4ක වගේ ප්‍රමාණයක් අපි අතුරුදහන් කරන් තියෙනවා සර්. ඒතකොට සර් මේ ප්‍රමාණය මුළු වැටලීම් ගන්න ගත්තොත් සර් 12608ක්
2: වෙළඳපොළ මිල තීරණය කරන්නේ කොහොමද?
1: ඒක ප්‍රමාණය තීරණය කරන සර් හෙරොයින් පැකට් එක සාමාන්‍ය ගාල්ලෝගේ ප්‍රදේශක සර් යන්නේ මිලිග්‍රෑම් 70 80 කනෝගේ ප්‍රමාණයක් 1500 2000ක් වගේ වෙනවා. ග්‍රෑම් එකක් ගත්තොත් සර් 15000 20000ක්. ඒක නිසා මේක කොළඹත්ටි ඊට වඩා වෙනස් වෙනවා සර්. ගාල්ල වෙනස්, සම්බ්‍රාතු වෙනස්, ටෙන්ටෙන්ට වෙනස් වෙනවා. ඒකම සර් මේ වැට්ලීම් සීරම 12608ක් කරලා තියෙනවා සර්. මේක මුළු විෂ මද්‍රව්‍ය බර ප්‍රමාණය ගත්තොත් සර් කිලෝ 119ක් වගේ ලොකු ප්‍රමාණයක් සර්.
2: දැන් අපි හඳුනාගත්ත රටේම මේ මද්‍රව්‍යයේ වැඩිම ඝනත්වයක් තියෙන පොලිස් කොටස් විශේෂ කලාප කීපයක් තියෙන බහුලව මේක තියෙනවා. ඒකට අපේ අනිකුත් නේ SDF එක අනිත් සමුදාවන්ගේ සහය සහිත ඕන වැඩසටහනක් හදලා තියෙනවා.
1: අපේ යුද හමුදා, නායක හමුදා, ගුවන් හමුදා, විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂ බලකාය හැමතැනින්ම සහාය ලැබෙනෝසේ සහාය මට්ටමෙන් මේ මට්ටමට අපි අරගෙන තියෙනවා.
2: ඔයගොල්ලෝ හඳුනන් තියෙනවද ගාල්ලේ මේ මද්ද්‍රව්‍ය බෙදා හැරීමේ නෙට්වර්ක් කීපයක් ඇතිනේ? ප්‍රධාන නෙට්වර්ක් ඔයගොල්ලෝ සැලැස්ම තියෙන්න ඕන අන්නේ නෙට්වර්ක් එක වටන එක නේද?
1: මහා පරිමාණ මත්පන් ජවරකරුවස ඔවුන්ගේ වත්කම් විමර්ශන ආරම්භ කළ දින 100කට වැඩි ප්‍රමාණයක් සර්. ඒගොල්ලෝගේ ගෙවල් දොර හැදී කොහමද, ඉඩකඩම් ගත්තේ කොහමද සර්, එක වාහන පුළුල් විමර්ශනයක් දැන් කරගෙන යනවා සර් 100කට වැඩි ප්‍රමාණයක්.
2: මේක තමයි මේ වෙලාවේ අපේ රටේ තියෙන විශාලම ව්‍යසනය. මේක මැඩ පවත්වන්න ඕන. මේක මැඩ පවත්වන්න පුළුවන්.
0: දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසර මංගලයේ කාවටි පෙරමඩු බැසීමේ චාරිත්‍රයේ නිරත වූවන් පරීක්ෂා කිරීමේදී ගංජා සහ අයිස් භද්‍රව්‍ය සමග 3 දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිස් බාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.ඒ. වෝට්ලර් මහතා පවසනවා. දෙවිනුවර උත්පල වඩ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ කාවඩි පෙරහැර පිළිබඳ රට තුල දැඩි කතාබහක් ඇති වුණා. ඒ පසුගිය වසරේ භද්‍රව්‍ය භාවිත කර අශෝභන ලෙස හැසිරුණු බවට හඳුනාගත් කාවඩි කණ්ඩායම් කිහිපයක් ඉවත් කර සීමිත කණ්ඩායම් සංඛ්‍යාවකට ඉඩ ලබා දීමට බස්නායක නිලමේ ඇතුළු පෙරහැර කමිටුව ගත් තීරණයත් සමගයි. ඊට පක්ෂව සහ විපක්ෂව විරෝධතාද පැවැත්ුණා. සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කජ්ජිපාන ඉම්රාන් ඇමැත්තා යයි කියන පුද්ගලයෙකු බස්නායක නිලමේවරයාට මරණ තර්ජන කරමින් සියලු කාවඩි කණ්ඩායම් වලට අවස්ථාව ලබා දෙන ලෙස තර්ජනය කර තිබුණා. මෙවැනි තත්වයක් හම්වේ කාවඩි නර්තන සඳහා සහභාගී වීමට දෙවිනුවරට පැමිණ සිටි කාවඩි කණ්ඩායමක් පරීක්ෂා කිරීමේදී ගංජා සහ අයිස් භද්‍රව්‍ය හම්වී ඇත්තේ. එම මත්ද්‍රව්‍ය සමගත් තරවටු ගත් සැකකරුවන් තුන්දෙනා මාතර බහිෂ්ටවත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා බහකණ්ඩයේ වේලාසනින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ රජය විධිමත් ආකාරයෙන් කටයුතු කරන බව පෙන්වා දෙමින්
3: කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සූදානම් වෙනවා වැසි වැඩි වුණොත් පැල ගොයමට හානි වෙන්න පුළුවන් නිසා ඔක්තෝබර් මුල මහකන්න පටන් අරගෙන ටිකක් ගොයම ටිකක් වර්ධනය වෙච්ච ගොයමක් බවට පත් කරලා තියන්න පුළුවන් නම් හොඳයි කියන එක. ඒ නිසා අපි ගොයම ලබන නොවැම්බර් මැද වෙනකොට මාසයක එකහමාරක ගොයමක් තිබ්බොත් හොඳයි කියන තත්ත්වයට අපි ගියේ. ඒ නිසා අපි මේ පිළිබඳව ගත හැකි සියලු තීන්දුව තියන අරගෙන කටයුතු කරනවා. ගොවියා ගොයම් කපන්න දැන් කටයුතු කරලා තියෙනවා. මොකද අගෝස්තු මාසේ මැද වෙනකොට ගොයම් කපලා ඉවර කරනවා. ඒතර සැප්තැම්බර් මාසේ මැද ඉඳන් අපි කුඹුරු උදානම් කරනවා. ඔක්තෝබර් පළවෙනිදා ඉඳන් වතුර දුන්නාම වපුරන්න පටන් ගන්නවා. අපේ ගොවියා එහෙම කම්මැලි ගොවියෙක් නෙමෙයි. ඒ නිසා අපේ ගොවියා හැමදාම කන්න දෙක වෙනුවට මැද කන්නකොත් වගා කරන්න සූදානම් වතුර දුන්නොත්. ඒ නිසා අපේ ගොවියා ගැන බය වෙන්න එපා. ගොවියා 100% ෂුවර් අපිට. කවුද ගොවියාගේ වී 120 ගන්න? ආණ්ඩුව. ඉතිහාසයේ වැඩිම වී ගන්න සල්ලි වෙන් කරපු ආණ්ඩුව මේ ආණ්ඩුව. මේ අවුරුද්දේ මිලියන 1600ක් වෙන් කරලා තියෙනවා. ගොවියාගේ වී 120 අරන් ජනතාවට සහන මිලට වී සහල් දෙන්නත් කටයුතු කරා.
0: සිලොන්ටි විලේජ් තේගම්බාන පස්සිය ව්‍යාපෘතිය වේගවත් කිරීම සඳහා රුපියල් මිලියන 237කට අධික අතිරේක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. 2003 වසර වන විට ශ්‍රී ලංකාවේ නිමිතේ නිෂ්පාදනයේ කිලෝග්‍රෑම් මිලියන 400ක් දක්වා හිර නැන්වීමයි රජයේ අපේක්ෂාව. එමෙන්ම තේ අපරාධ ආදායම ඇමරිකා ඩොලර් බිලියන 2.5ක් දක්වා හිර නැන්වීමත් රජයේ අරමුණා. ඒ සඳහා තේගම්බාන 500ක් පිහිටුවීමේ ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ කෙරුණා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවා. ඒ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සාම්ප්‍රදායික රාමුවෙන් බෙදී මෙම ව්‍යාපෘතිය සක්‍රිය බිහුමක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මට්ටම් තුනකින් යුත් කමිටු පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතියේ මූලිකාධීර සාර්ථකව පවත්වා ක්‍රියාව වෙනුවෙන් රුපියල් බිලියන 237ක අතිරේක මුදලක් වෙන් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝකිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ නගන තර්කවල කිසිදු පදනමක් නොමැති බව දෙවජ අමාත්‍ය සුනිල් වටකළ මහතා ප්‍රකාශ කළා. ඒ ITN ඔන්ලියා පොලිටික්ස් වැඩසටහනට සහභාගී වෙමින්
4: ඔතේ යෝජනාව මේ කරලියට එන්න කලින් මොනතරම් ප්‍රලාපයන් ප්‍රමාණයක් එක්ක විවිධය තර්ක කළාද? එතකොට මේකෙදි ඒ සියලු තර්ක බැහැර කරමින් කාටත් පෙනී යනවා තනි තනි අධිකරණයක්. තනි තනි පුද්ගලයෙක් ඉලක්ක කරගත් එකක් නෙවෙයි, පද්ධතිය සඳහාම වූ යෝජනාවක් බව. අපේ රටේ අධිකරණ පද්ධතියේ අධිකරණ වයසත්ව නිසා දිසා විනිසුරන් ලංකාවේ 295. මේ 295ට අදාළව 60 සිට 62 දක්වා එනවා. මහාධිකරණ විනිසුරන් දැනට ඉන්න 94ක්. ඒක 61 ඉඳලා 63 දක්වා යනවා. අභියාචනාධිකරණයේ 17 දෙනෙකුට අදාළව දැනට නම් 65 දක්වා වෙනවා. 63 ඉඳලා ශ්‍රේෂ්ඨාධිකරණයේ 13ට අදාළව ගත්තොත් කෙලින්ම 67 බවට පත් වෙනවා. ඉතින් කාටද අසාධාරණ වෙලා දින්නේ මෙතන? සමස්තයටම මේ වසර දෙකේ කාල සීමාව ක්‍රමයක් විදිහට එනවා නම් කොහොමද මේ අසාධාරණය වෙන්නේ කියලා?
5: දැන් විපක්ෂය එලකන තර්කය තමයි පහළ අධිකරණවල ඉන්න අයට විනිසුරුවරුන්ට ඉහළ අධිකරණවලට එමට කාලය ප්‍රමාණවත් නැහැ කියන තර්කයගෙන එනවා.
4: ඒ කැබිනට් පත්‍රිකාවේ තියෙනවා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී, කියන්නේ ගෝඨාභය ගැන අහපු සංශෝධනයේදී සිදු කරන ලද සංශෝධනයට අනුව දැනට අභියාචනාධිකරණයේ සභාපතිවරයාද ඇතුළුව පත් කළ හැකි උපරිම විංශකාරුන් සංඛ්‍යාව 20යි. දැන් අපි යෝජනා කරලා තිනවා ඒක 25ක් දක්වා වැඩි වෙන්න ඕන කියලා. ඒ වගේම තමයි අපි මහාධිකරණ විනිසුරන්ගේ සංඛ්‍යාව දැනට ඉන්නේ 110යි. කලින් ව්‍යවස්ථාවේ පැවතිච්ච තත්ත්වයට අනුව 110යි. දැන් අපි යෝජනා කරලා තිනවා 120ක් දක්වා වැඩි වෙන්න ඕන කියලා. සංඛ්‍යාත්මක වෙනසක් දක්වලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අදහස යොමු වෙලා තියෙන්නේ සිවිල් අභියාචනා මහාධිකරණ තියෙනවා. ඒ වගේම පලාත්බද මහාධිකරණ තියෙනවා. ඒ පලාත්බද මහාධිකරණයන් පලාත්බද මහාධිකරණ පුළුල් කිරීමේ අර්ථයකට යන්න. එතකොට ඒ අර්ථයෙන් ගත්තත් විනිසුරා පල්ලෙහා ඉන්න මහේස්සාස්සා දිසා විනිසුරන්ගේ ප්‍රොමෝෂන්ස් ලැබීමේ ශක්්‍යතාවයක් වැඩි වෙනවා. එකක් මේ වැඩිවීමට සාපේක්ෂව වැඩි වෙනවා. ඔය මහේස්සාස සහ දිසාවින්සුරංගේ සහ මහාධිකරණ විනිසුරංගේ ඔය මල සමය කියන වචනයට නැවතීමේ තිත තියලා අත් වශයෙන්ම යම් පුළුල් පරාසයක් ඇතුලේ යන්න පුළුවන් ක්‍රම විදියක් හදලා තිනවා. ඒකින්ද කිසි කෙනෙකුට තර්කයක් නගන්න බෑ මේ නීති විරෝධී, මේ රීති විරෝධී, මේ සදාචාර විරෝධී කියලා කියන්නේ කවුරු හරි කියනවා නම් ඔහුට තියනවා පට්ටු පෞද්ගලික අභිලාෂයක්, සමහරුන්ට තියනවා පට්ටු පෞද්ගලික දේශපාලන අභිලාෂයක්. ඉතින් ඒ වාට යටවෙන්න මේ ජනවර්ම අපිට මැන්ඩේට් එක දීලා නැහැ.
0: අල්ලසුව දුෂන් චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කරන බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් රග දිසනායක මහතා ප්‍රකාශ කළා. අල්ලසට හා දූෂණයට එරෙහිව විධිමත් පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි රග දිසනායක මහතා සඳහන් කළේ. ඒ දූෂණය තුරන් කිරීමට ජනතාවටද ප්‍රමුඛ වගකීමක් පැවරී ඇති බව පෙන්වා දෙමින්.
6: 2023 අංක 9 දන දූෂණ විරෝධී පනත හඳුන්වලා දුන්නට පස්සේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තියෙන්නේ මේ විමර්ශන පැවැත්වීම සහ නඩු පැවරීම කියන බලය විතරක් නෙවෙයි. වැරදි කරන්න කලින් ඒ නිවාරණය කරන්නේ කොහොමද? මිනිස්සු දැනුවත් කරන්නේ කොහොමද? ඒ කියන සියලු වගකීම දූෂණ විරෝධී පනත අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දීලා තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ඒක අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වගකීමක් විතරක් නෙවෙයි. මිනිසුන්ට ඌමනාවක් වෙලා තියෙනවා දූෂණයට විරුද්ධව වැඩ කරන්න. මහජනතාව අතර ඉන්න හැම කෙනාම එතනට යනවා නම් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලොකු වැඩක් කරන්න ඕනේ නැහැ. මිනිස්සු විසින්ම මිනිස්සු හැදෙයි. ඒක තමයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන දේ. අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව 100%ක් ස්වාධීන ආයතනයක්. ඒට රජයේ කිසිම සම්බන්ධයක් නැහැ. එතකොට අපිට පැකිස්තාන සියලුම පැමිණිලි සම්බන්ධයෙන් අපි විමර්ශන කරනවා. ඒවායේ තොරතුරු එළියට යනවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒ නිසා ඔබට ඒ තොරතුරු ගන්න ඕනේ නම් ඔබට තොරතුරු දැනගැනීමේ පනතෙන් ඉල්ලන්න පුළුවන්. එතකොට දැනගන්න පුළුවන් කාට කාටද විමර්ශන වෙන්නේ කියලා.
0: ජපානයේ භූකම්පනයේ මේගේ සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රිෂ්ටර් මාපාංක 7.1 ප්‍රබලත්වයකින් යුතුවයි ඊයේ භූකම්පනය හටගත්තේ. ඒ සමග නිවාස සහ වෙළඳසැල් ඇතුළු ගොඩනැගිලි රැසක් කඩා වැටුණා. ඒ සිරවේ සිට පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව විදිස් බාධ සඳහන් කළා. 10කට වැඩි පිරිසක් අතුරුදන් වුණා. ජපානයේ තුන්වැනි විශාලතම දූපත ලෙස සැලකෙන කියුෂි දූපතේ මෙම භූකම්පනය හටගත්තා. මේ අතර භූකම්පනයත් සමග කඩදාසි කර්මාන්ත ශාලාවක දුම්කුල්ලක් කඩා වැටීමෙන් තවත් පිරිසක් අතුරුදන්ව තිබෙනවා. භූකම්පනයේ නිවාස දහස් ගණනකට විදුලි සැපයුම ඇනහිට ඇති බවයි ජපාන මාධ්‍ය වාර්තා කළේ. මාර්ග සහ පාලම් වලටද දැඩි හානි සිදු වුණා. අධිවේගී දුම්රිය සහ ගුවන් සේවා කිහිපයක්ද අත්හිටුවා තිබෙනවා. ජපාන අග්‍රාමාත්‍ය සනේට අකයිචි ප්‍රකාශ කළේ සුන්බුන් අතර තවමත් ජීවිත බේරා ගැනීමට බලාපොරොත්තු වෙන සිටින පුද්ගලින් ඇති බැවින් මෙය කාලි සමග තරක් කරන ගල්වා ගැනීමේ මෙහෙයුමක් බවයි. ඒ සඳහා හමුදා භටයන් සහ හදිසි ප්‍රතිචාර කණ්ඩායම් දහස් ගණනක් යොදවා ඇති බවද ඇය සඳහන් කළා. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. ඒ පල්ලිකලේ ක්‍රීඩාංගණයේදී කැන්ඩි රොයල්ස් සහ ගෝල් ග්ලැන්ස් අතරයි මුලින් තරග පැවැත්වෙන්නේ. ඒ පසුව තුනට ආරම්භ වෙනවා. කලම්බෝ කැප් සහ දඹුල්ල සික්සර්ස් අතර තරගය රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර කලම්බෝ කැප්ස් කණ්ඩායම සමග ඒ රාත්‍රී පැවැත් තරගයෙන් ලකුණු 19ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ජෙෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා. ප්‍රථමයෙන් පන්තුර පහර දුන්න ජෙෆ්නා කණ්ඩායම පන්දුවර 20දී කඩලු පහකට රැස් කළ ලකුණු සංඛ්‍යාව 202ක්. පිළිතුරේම ක්‍රීඩා කළ කලම්බු කණ්ඩායමට පන්දුවර 20දී කඩලු 9කට ලබා ගත හැකි වූයේ ලකුණු 183ක් පමණයි.
7: ලක්කඩ ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: සිද්ධාර්ථ කුමරුගේ මහා අභිනිෂ්ක්‍රමණය සිදු වූ ඇසලපුන් පොහොය අදයි. විෂමත් උදුර නීත වශයෙන් මුතුරන් කරන බවට ජන ප්‍රතිගයන් සහතිකය. දෙවිඳුර කාවඩි නැටීමට මීගබුවින් ගිය තුන්දෙනෙක් සමග කුඩු සමග අත්අරංගුවට. මාකඩේදී එන එලිනෝවට පෙර සූදානමක්. සිලොන්ටි විලේජ් කම්බානවලට අතිරේක ප්‍රතිපාදන. ජපාන භූකම්පනයෙන් 13 දෙනෙක් ජීවිතක්ෂයට. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න.
7: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
0: දැන් සයිඩ් ස්ටෝරි විශේෂාංගය.
8: ප්‍රශ්න කරන පුවතක ඇත්ත කතාව.
9: The inside story. The story behind the news.
10: අපි හැමදාමත් කිව්වේ ශ්‍රී ලංකාව සංවර්ධනයේ වෙමින් පවතින රටක් කියලා. හැබැයි මේ වන විට සංවර්ධනයේ වෙමින් පවතින රටවල් 57 අතරින් ශ්‍රී ලංකාව ඉහළම කාණ්ඩයකට එක් වෙලා තියෙනවා. මේ වන විට ආයෝජක සමතා සහ ණය විනිවිද භාවයේ වැඩි දියුණු කළ නැගී එන ආර්ථිකයන් අතර ශ්‍රී ලංකාව සිව්විලි විශාලතම ප්‍රගතිය වාර්තා කළ රට බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ණය ශ්‍රේණිගත කිරීම වලින්ද ශ්‍රී ලංකාව CCC+ මට්ටමට පැමිණ තිබෙනවා. අපි අද ඉන්සයිඩ් ස්ටෝරි තුලින් ඒ ගැන කතා කරන්නයි දැන් සූදානම. ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වය මැනීමේ හොඳ මිනුමක් නේද CCC+ කියන්නේ?
11: ලෝකයේ ණය ශ්‍රේණිගත කරන ආයතන ලංකාව ඉහළ තලයකට ඔසවා තැබීමක් දක්නට ලැබෙනවා. අපි දන්නවා අපි ඩිෆෝල්ට් ස්වරූපයක හිටියේ, දැන් ක්‍රමක්‍රමයෙන් ඉහළට ගිහිල්ලා මේ වෙනකොට CCC+ කියන තත්ත්වයට අපි ඇවිත් තියෙනවා.
10: ඇත්තටම මේ තත්ත්වයට පත්වෙන්න රටක් විදිහට මොනවද කරලා තියෙන්න ඕනේ?
11: ඉතින් ණය ශ්‍රේණිගත කිරීම තුළ ලංකාව ඉහළට එසවීම රටේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ හොඳ මිම්මක්. සාර්ව ආර්ථිකය තුළ මූල්‍ය කළමනාකරණය, ඒ වගේම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, අයවැය තුළ හිඟය අඩුවීම, අතිරිතය නිර්මාණය වීම, ඒ වගේම රජයේ ණය ගැනීම ක්‍රමක්‍රමයෙන් අඩුවීම, මෙන්න මේ කියන කරුණු කාරණා විශ්ලේෂණාත්මක විමර්ශනය කළා තමයි ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම තුළ ඉහළ තලයකට ගමන් කරලා තියෙන්නේ.
10: ඇත්තටම CCC+ මට්ටමට පත්වීම අපි ලද ජයග්‍රහණයක් නේද?
11: දැන් ලංකාවට විදේශ මූල්‍ය වෙළඳපොළ තුළ ණය ගැනීමට හෝ ගනුදෙනු කිරීමේ හැකියාවක් නැහැ. මේ ශ්‍රේණිගත කිරීම තුළ ලෝකයාට පණිවිඩයක් දෙනවා. එකක් තමයි ලංකාව ආයෝජන අවස්ථා අතින් හොඳ රටක්, අනිත් පැත්තෙන් ලංකාවේ ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් ස්ථාවර වෙනවා, අනාගතයේ ණය පිළිබඳ අර්බුදයක් එන්නේ නැහැ කියලා ඒක ලංකාව සම්බන්ධයෙන් ගත්තට පස්සේ ඇත්තටම ධනාත්මක තත්ත්වයක් විදිහට තමයි අපි දකින්නේ.
10: ඒ අදහස පෙරදිනේ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත අතකෝරළ මහතා. රටක් විදිහට මේ ආකාරයෙන් දිගින් දිගටම දියුණුවෙන් දියුණුවට පත්වීම අපි කාගෙත් බලාපොරොත්තුවක්. අනාදිමත් කාලයක් තිස්සේ සංවර්ධනයේ වෙමින් පවතින රටක් විදිහට අපේ ශ්‍රී ලංකා දීපය හැඳින්වුවා. නොදුරු අනාගතයේදීම ඉතාමත් කෙටි කාලයකින් සංවර්ධිත රටක් බවට පත්වුණු අපි ගැන මුළු ලෝකයක්ම කතා කරාවි. එවන් දවසක් වෙනුවෙන් අපි දැස් දල්වාගෙන බලා සිටිමු.
8: ප්‍රශ්න කරන පුවතක ඇත්ත කතාව.
9: The inside story. The story behind the news.
12: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
13: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි 266 176 අංකයට

0: දවල් 12 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: විජය ගුණ පහකාරියද හරියද
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සිය ග්‍රිප් X5 සහ සුම් X5
7: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
8: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
7: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
9: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
5: සම අනුග්‍රහය අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
10: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
11: මෙමරි ලොස් කවුද ඩොක්ටර් යාද සුන්නද
10: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට
11: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
12: hina baby sindu hanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala tiyaganna
13: evening drive with chamit and charu
5: sama anugrahaya
13: maxwin samuha vyapare vithin gen wabita harina dan navanimawakin ena domas entry wiketi miyantrika sadambara himikaruwek wanna adumama tanna 01177979
14: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
15: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
13: දවල් 12 විනාඩි 40යි
16: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: රටට වග කියන රේඩියෝ
1: 75 සිරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත් සහතකයෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
2: ක්‍රිමිරාජ සුවසඳ ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසඳ
2: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න සාදර අනුග්‍රහය
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත අවධානයෙන් රිය පදවන්න

එන්නේ මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: තුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලංකය හඬ
1: වෙලාව පස්සර එකයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවැනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: ලොලිවිල් බර්ගී වැලිවිට සිට කඩවල දක්වා කිලෝමීටර 1.7ක ජලනල පද්ධතිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. එය අභාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ලොලිවිල් බර්ගී සංවර්ධන කටයුතු කිරීමට පෙර මාර්ග යටින් තිබෙන ජලනල නවීකරණය කිරීමයි මෙහිදී සිදුවන්නේ. ව්‍යාපෘති සඳහා වැක්කෙන මුදල රුපියල් බිලියන 510ක් මූල්‍ය ප්‍රතිපාදන රජය දරන බව නවීකරණ ව්‍යාපෘතිය ආරම්භ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අස්ත නිරෝෂණ මහතා පැහැදිලි කළා. චීනයේ නිෂ්පාදිත මිසල පද්ධති 400ක් ලකතීම ඉරානයට ලැබෙනු ඇති බව රොයිටර් පුවත් සේවය අනාවරණය කර තිබෙනවා. චීන නිෂ්පාදිත උරහිස මත රැගෙන යා හැකි ගුවන් ආරක්ෂක මිසල පද්ධති ඉදිරි සති කිහිපය තුල ඉරානයට ලැබීමට නියමිත බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ. මිසල පද්ධති 400ක් දක්වා සැපයීම සඳහා ගිවිසුමක් ඇති කරගෙන තිබෙනවා. ඊට කෙටිතුර ගුවන් ආරක්ෂක මිසල පද්ධතිද ඇතුළත්. පහත් උසකින් පේසර කරන ගුවන් යානා සහ ඩ්‍රෝන් යානා ඉලක්ක කර ගැනීම සඳහා ඒ වායුදා ගැනෙනවා. ඇමරිකා ඩොලර් මිලියන 60-74 වටිනාකමකින් යොත් මෙම ගනුදෙනුව හොංකොං පදනම් කරගත් අතරමැදි සමාගමක් හරහා සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් චීන විදේශ අමාත්‍යාංශය මෙම වාර්තා ප්‍රතික්ෂේප කර තිබෙනවා. මිලගල කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට
2: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දවල්කේ විනාඩි 4යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
4: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා
5: මෙමරි ලොස්
4: කොහොමද ඩොක්ටර් යාද සුන්නද මම කිරිගේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
6: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe hatara weddi tune karala tiyaganna
7: Evening Drive with Chamit and Charu.

0: දවල් එකයි විනාඩි 22යි.
1: ලොතරැයියේ පෙරලිකරණ NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය, 2007 වසරේ නිෂ්පාදිත ඩොම්ෆන් ලොරි රථය, 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය, 2012 වසරේ නිෂ්පාදිත නිසාන් තියානා කාර් රථය, බක්තර මුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරුතුරු දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 011 2 774 594, 011 2 775 493 අමතන්න.
3: සීනික තනි වෙලා
4: බලාත්කාර කරන්න නම් ලැස්තිනේ.
5: ආ මන්න බලාත්කාර කරන්නේ නැහැ.
4: ඇත්ත මොකද? ඔය කරේ එක පැත්තකට විතරයි දුන්නේ. අනිත් පැත්තට දුන්නෙත් නෑ. ඒක බැලන්ස් කරන්න බෑ හරම.
5: අනේ මේ යම් විකාරද පරක්කුයි.
6: තිමිර උඩල මත් අධ්‍යක්ෂණයක්.
7: තාත්තේ?
8: ඔව්. තාත්තා. මේ තමයි ප්‍රශ්නය.
7: නෑ මේ මෙයාගේ තාත්තා ඉන්නේ ගමේ නෙමෙයි අපේ ගමේ
8: නෑ මෙහෙත් ඉන්නවා තාත්තා.
6: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
3: සීනක තනි වෙලා
2: අසන්දිමිත
9: ෂෙරිල්, what is the meaning of this? මොකද්ද හැබැයි මේ විඳින දුකේ තේරුම?
10: තේරෙනම් දරුවා නිසා හින්ද මම මේක වහලා කරට ආවට අන්තිමට මේ වලින් වෙන මල් ලෙඩ වෙන එක. අන්තිමට මම විතරයි දරුවත් එක්ක කලින් විදිහට ඉන්නේ.
9: You are a young person still. You are capable of starting a new life.
2: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
11: ඉන්නකෝ මං හෙට ඔදනට තාත්තට කෝල් එකක් කරන්න දෙන්න.
12: ඇත්තමයිද?
11: ඇත්තමයි.
12: ප්‍රොමිස්.
2: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: එකයි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: දවලකයි විනාඩි 52යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: ශාන් ජයරත්න අධ්‍යක්ෂණයක්.
3: වැඩි දිනක සුරජ්‍යත් එක්ක මේ දේවල් කතා කරන්න හොඳයි කියලා.
4: ඔයා හිතනවාද අයියා මේ දේට කැමති වෙයි කියලා?
3: කැමති වුණා කැමති වුණා මේ දරුව දෙන්නේ මොනසෙට අයිති? මං කැමති නැහැ යශෝ දරුව දෙන්නත් තරම් කුලී කියලා ගන්නවට. මං කැමති නැත්නම් දරුවන්ගේ තාත්තා කොහොමඩත් කැමති වෙන්නේ
1: නැහැ. අසන්දිමිත.
5: උදේ මේ අපි කොණ්ඩේ ටිකක් කොට කරමුද? දැන් ඉස්සරහට රස්නි කාලේ එන්නේ. ඈ මාස ගාණක් මේක වවාගෙන හිටියා මද?
6: අනේ අම්මේ දරු කන්නයි කුල්ලේ කපනකම් මම වවනවා.
7: ආයි මේ ශාරුක් ඛාන්ගේ චිත්‍රපටියක් ආපු දවසට තමයි මෙයා මේ කොණ්ඩේ කපන්නේ.
2: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: ගෙනාව ඔබ වෙත ගෙන ආවේ
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
3: වසරේ ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේ දැක්කත හැකි බව අභ්‍යවකාශ විද්‍යා ඉංජිනේරු කථිකාචාර්ය ගිහන් වීරසේකර මහතා ප්‍රකාශ කළා. ඩෙල්ටා ඇක්වාරිටිස් උල්කාපාත වර්ෂාව අද රාත්‍රිය සහ හෙට අලුයම් කාලයේ දැක්කත හැකි බවයි ගිහන් වීරසේකර මහතා සඳහන් කළේ. පැයකට උල්කාපාත 20-25 අතර සංඛ්‍යාවක් දැක්කත හැකි. මධ්‍යම රාත්‍රියේ සිට හෙට අලුයම් දක්වා උල්කා වර්ෂාව නිරීක්ෂණය කළ හැකි බවද කථිකාචාර්ය ගියන් විරසේකර මහතා ප්‍රකාශ කළා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විදේශීය නිෂ්පාදිත නව මානව හිතවාදී රොබෝවරුන් ආනයනය කිරීම තහනම් කර තිබෙනවා. ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට අවධානමක් ඇතිවිය හැකි බවට කරුණු දක්වමින් මෙම තහනම් පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බොහෝ රොබෝවරු නිෂ්පාදනය කර ඇත්තේ රොබෝ විද්‍යාව සහ කෘතිම බුද්ධිය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව සමග දැඩි තරගයක නිරත වී සිටින චීනයයි. මිලක ලක්ෂණ ප්‍රවෘත්ති පස්වර තුනට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න .76 366 176 අංකයට

0: විදුලිකාරයයි
1: ලංකා ගුවන් විදුලි ප්‍රචාරය
0: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි
2: රේඩියෝ සියවසක පුනරාව ලෝකණය
3: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
2: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
3: විද්වත් දේශන සමක විවෘත සංවාදය
2: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
3: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා පසන තුනට
2: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
3: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
2: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය සම්වරය
4: කුඹුරු වැඩත් එක්ක මට වෙලාවක් හදාගන්න අමාරුයි. හෙට අපේ ආයතන වතුර හරවනවලු. හෙටවත් කුඹුරු වැඩ පටන් ගන්න ඕනේ. ඔයාට පුළුවන්නේ මන් ත්‍රිවිල්ලා කතා කරලා දෙන්න.
5: අනේ මේ මට නම් ඕව තේරෙන්නේ නැහැ. ඉතින් ওই පුතෙක් ඉන්නේ ගිහින් කියන්නකෝ.
4: කියන්න ඉතින් ඌ ගෙදර ඉන්න ඉපැ.
5: දැන් මම මේ හැමතිස්සෙම ගෙදර ඉන්න හින්දානේ හැමදේම මට පවරන්නේ. මාත් යනවා යන්න බෝඩිමක් හොයාගෙන.
2: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
6: මේ මිනිහත් එක්ක නම් විසුමක් වෙන්නේ නැහැ සාලි. අනේ මන්දා. මට තේරෙන්නේ නැහැ අපි අපේ ළමයට වැරද්දක් කරන්න කියලා.
7: නංගේ! මදු නංගේ!
8: මොකෝ?
7: නන්දන ගෙදර නැහැ නේද?
8: නැහැයි.
7: මේ මුළු ගම පොලිසිය වට කරලා. දන්නේ නැද්ද ඉතින්? මම යන්නම්. හදිස්සියේවත් තාවච්චියට ගෙදර ඉන්න එපා කියලා.
2: සති අග රාත්‍රී 9:00ට ITN බලන්න. සමරය.

0: දවල් දෙකයි විනාඩි 24යි.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: 75%කටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ක්‍රිමිරාජ සුවසේන ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
2: ක්‍රිමිරාජ
1: සුවසේන. සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේනට එක්වන්න. සාදර අනුග්‍රහය.
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: ඕනද? ආදරේ බෙදාගන්න ඕනම නම් සතිය දිනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: ලකන්න රේඩියෝ ITN
1: දවල් 2යි විනාඩි 31යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

0: లుక్కయ్య మారే విడిని ఊని దొక్కి వాడే మన మెమరీ లో స్కీల
1: మెమరీ లో కౌన్ డాక్టర్ యాద సున్నది
2: තියාගන්න.
3: Evening drive with Chamit and Charu.
4: Sama anugrahaya.
3: Marksman samuha vyapare vithin genna apita harina dan navanimavakin ena domaso entry wiketi meyantreka sadambara himikaruwe kubanna. Adumama thanna 01177 679 579.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: සහයෝගීතා අනුග්‍රහය. පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: දවල් දෙකයි විනාඩි
1: 46යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වඩේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට

0: ඩෙංගු දැඩි අවදහනම් කලාප 175ක් රටපුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාතිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. ශාන් ජයරත්න අධ්‍යක්ෂණයක්.
1: වැඩි දෙනෙක් සුරජ්‍යත් එක්ක මේ දේවල් කතා කරන්න හොඳයි කියලා.
2: ඔයා හිතනවාද අයියා මේ දේට කැමති වෙයි කියලා?
1: කැමති වුණා අකමැති වුණා මේ දරු දෙන්නේ මනුස්සයට අයිති. මං කැමති නැහැ යශෝ දරු දෙන්නත් තරම් කුලි ගෙවල් ගන්නවට. මං කැමති නැත්තම් දරුවන්ගේ තාත්තා කොහොමඩක් කැමති වෙන්නේ?
0: අසන්දිමිත
3: උදේ මේ අපි කොණ්ඩේ ටිකක් කොට කරමුද? දැන් ඉස්සරහට රස්නේ කාලේ එන්නේ ඈ. දැන් මාස ගාණක් මේක වවාගෙන හිටියා මද?
4: අනේ අම්මේ, සාරුකාන්ගේ කොණ්ඩේ කපනකම් මම වවනවා.
5: ආයි මේ සාරුකාන්ගේ චිත්‍රපටියක් ආපු දවසට තමයි මෙයා මේ කොණ්ඩේ කපන්නේ.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: වෙලාව පස්සර තුනයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවනි පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජපානයේ රැකියා ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකිකයන්ට ජපානයේ රැකියා අවස්ථා පුළුල් කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග එක්වයි ප්‍රවර්ධන වැඩසටහන මෙහෙවන්නේ. පසුගියදා ආරම්භ වූ එය අගෝස්තු 3 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ප්‍රවර්ධන සතියේ පළමු වැඩසටහන ටෝකියෝ නුවරදී පෙරේදා පැවැත්වුණා. ඊට ජපානයේ සේවකයන් බඳවා ගන්න ආයතන සහ සමාගම් සියයකට ආසන සංඛ්‍යාවකට සහ ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනවල නියෝජිතයින් සහභාගී වුණා. ශ්‍රී ලංකික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාව සහ සුබසාතනය තහවුරු කිරීම මෙහි අරමුණක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා. ඇමරිකාව සහ සෞදි අරාබිය එක්ව ඉරාකයේ හමුදා කඳවුරු කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ සිට හමුදා සිබිලුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ඉරාකයේ තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. තව 32 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බාලාඩ්, බැග්ඩාඩ්, වාසිටි, බස්රා, කර්බාලා ඇතුළු ප්‍රාන්ත හතක හමුදා කඳවුරු ප්‍රහාරවල ඉලක්කය වී තිබෙනවා. එන් හමුදා රථවාහන මෙහෙයුම් මධ්‍යස්ථාන සහ ප්‍රධාන යටිතල පහසුකම්ද හානි වී ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මේනක ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු හතරට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: බබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සේම සහිත ස්වාධීන රූපවාහිනි සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙලගණන් කැදවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය, 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන් ලොරි රථය, 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය, 2012 වසරේ නිෂ්පාදිත නිසාන් තියානා කාර් රථය, බක්තර මුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 011-772-594, 011-772-475-493 අමතන්න.
1: ලුකයා මාර වෙඩනේ ඕනේ දොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට.
2: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
0: hina baby sindu ahanna FM 93.5 FM 93.7 handabe 4 weddi tune karala thiyaganna
3: batamisu batamisu marida marida
4: even drive with chamit and charu

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
4: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ.

0: ලකඩහගෙන වෙලාමද කරන සවස 3යි විනාඩි 23යි.
1: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පැළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
3: ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත.

0: Radio ITN. ලකඩ හංගන වෙලාව මත කරන සවස 3යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
2: එන්තික ධර්මතිලක නිර්මාණයක්.
3: යුවාම කියවෙන්නේ ඇත්ත.
4: ඌරිකම්ම බලන්නවොත් මම බලන්නේ නැහැ. ආයෙත් නැත්නම් ඊට කම. බලන්න මම ආදරේ කරන්නේ. මට අයිති කරගන්න ඕනේ.
3: උඹෙත් එන බොරු බයි ලබන් තියෙන්නේ. හැබැයි ඔබ වචන වලින් ගහන්න නම් එන දක්ෂය.
4: මොකද්ද මං කියු බයිලා කියපම් බං.
2: මගේ ඉතින්

0: සවස 3:31 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටසයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටසයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: සවස 3:31 වෙලාව ඔබ දවස පුරාම ස්වාධීන රූපවාහිනී මාධ්‍යාල ලකන ගුවන් දිලත් එක්ක සම්බන්ධ වුණා. අද උදෑසන සිට අපි උදෑසන 6ට ආරම්භ කළ ආසන පොහොය නිමිති කරගෙන විශේෂ ආගමික වැඩසටහන සයිටින් සවනක් රැස් වැඩසටහන. ඉතින් අද සවස 3:30ට ඊළඟට හයිටින් සවනක් රැස් වැඩසටහන් මාලාවේ තවත් ධර්මදේශනයක් සිදු කිරීමට නියමිතයි. අපි ඒ සඳහා සජීව විකාශය ලබා දීම සඳහා ස්වාධීන රූපවාහිනී හයිටින් සවනක් රැස් නිකවරටිය ගණේ බබ පුරාණ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන මන දවසදී පැවැත්වන අපි සම්බන්ධතාවය ලබා දෙනවා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයට. ස්වාධීන රූපවාහිනී නාලිකාවට සමගාමී විකාශය මෙතන සිට ආරම්භ කිරීම සඳහා
2: නිකවරටිය ඓතිහාසික ගණේව පුරාණ විහාරයට ඉතා දිගු ඉතිහාසයක් තිබුණත් වර්තමානීය වඩාත් කතාබහට ලක් වෙන්නේ අපේ පූජ්‍යපාද කත්නෝරේ ශ්‍රීධම්ම ස්වාමින් වහන්සේගේ ධර්ම සංනිවේදනය මේ ජනතාවගේ හිත් නුවණ හිත් නිවන බණපදයක් බවට හිත් නිවන මිහිරක් බවට පත්වීමත් සමග අද අප ගෞරවනීය ස්වාමින් වහන්සේ නායක ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ නිකවරටියේ සමදරාපිටිය ශ්‍රී පාලිත විද්‍යායතන මහා විහාරාධිපති ඓතිහාසික ගණේවව පුරාණ විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති ශාස්ත්‍රවේදී ත්‍රිපිටක වේදී පූජ්‍ය ගල්පිටියාගම වජිරවංශ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ මේ ස්ථානයේ පෙර තිබුණාටත් වඩා සංවර්ධනය කරමින් වඩාත් හොඳින් අපට දහම් සංනිවේදනයේ සිදු කරන්නට අවශ්‍ය පුදබිමක් බවට පත්කොට හමාරයි. අපි ඔබට සිහිපත් කළ යුතුයි මේ විහාරස්ථානයේට දිවිනේ සතර දිග්භාගයෙන් පිරිස් පැමිණෙනවා. ඒ පිරිස් සඳහා පොහොය දිනේදී දානය එවැගේම ප්‍රත්‍යපහසුකම් ලබා දෙන්නට ඔබටත් අවස්ථාව තිබෙනවා. ඒ පින්කම් සඳහා සහභාගී වන්නට දායක වෙන්නට ඔබට අවස්ථාව තිබෙනවා. මම කැමතියි මේ ධර්ම දේශනාව ආරම්භ කරන්න කලින් ඒ පිළිබඳව මතක් කරන්නට ඔබට හැකියාව තිබෙනවා. මේ විහාරස්ථානයේ පිහිටුවත් වෙන කාර්යාලයට ඔබේ දානමය හැකියාවන් ලබා දීමේ හැකියාව පිළිබඳව දැනුවත් කරන්නට 0.77, 0.72, 19.62 කියන දුරකථන අංකය ආමන්ත්‍රණය කරමි. 0.77, 0.72, 19.62 කියන දුරකථන අංකයට ආමන්ත්‍රණය කරමින් ඔබට ඒ පෝය දිනයන්හි පැවැත්වෙන දානමය පින්කම් සඳහා දායකත්වය ලබා දෙන්න හැකියාව ලැබෙනවා. මේ ගණේව පුරාණ විහාරයේ අවත ගම්මානය කුඩා ගම්මානයක් මොම අවම පහසුකම් සහිත ජනතාවක් සිටින විහාරස්ථානයක්. ඒ නිසා ඒ දායක සභාවට පමණක් දිවිනේ සතර දිග්භාගයෙන් පැමිණ සිරු සැදැහැවතුන්ට ඒ ප්‍රතිපහසුකම් ලබා දීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඔබට සාදු සිතින් පින් සිතින් යුතුව මේ විහාරස්ථානයේ සංවර්ධනය වෙනුනොත් ඒ වගේම ඒ පින්කම් වෙනුනොත් දායකත්වය ලබා දෙන්නට හැකියාව තිබෙනවා. එසේනම් සැදැහැවතුනි අව මෙහි මොහොතේ ඉතාමත් ගෞරවපූර්වක ශබ්ද පූජා මැද්දේ මේ අවස්ථාවට වැඩමවා වදාළ අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ පිළිගනිමු. සාදු නාද නංවා සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමින් වහන්සේ පැපිලියාන සුනේත්‍රා දේවී මහපිරිවෙන් ගරු පරිවිනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය ගොම්බද්දල දමිත අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේට දහත් වට්ටි පිරිනමා අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනා කිරීමට ආරාධනා කරන්නට ආරම්භ කර සිටිනවා PM මෙනිකාමි මහත්මියට.

0: සාදු. අවසරයි අපි හාමුදුරුවනි.
1: වන්න නැවත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං.

ඉරාත් තේසු යස්ස සගාරවෝ තීති. ඓතිහාසික නිකවරටිය ගණේවව පුරාණ විහාරාධිපති අතිපූජනීය නායක මාහිම්පාණන් වහන්සේ, එවැගේම විහාරාධිකාරී විචිත්‍ර ධර්මකතික රාජකීය පඬිත කත්මෝරුවේ සිරිදම්ම පඬිත හාමුදුරන් ප්‍රධාන පූජනීය මහා සංඝ රත්නයෙන් පළමු කොට අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්නතුනි, ඓතිහාසික අතින් වගේම සාසනික අතින් වැදගත් සිදුවීම් රාශියක් සිද්ධ වුණ ඇසලපුර පසළොස්වක් පොහොය දවසේ හිමිදිරි උදෑසන සිට මේ දක්වා ගණේවව පුරාණ විහාරස්ථානයට පැමිණ සුදු අතින් සැරසී උපෝසත අෂ්ඨාංග සීලය සමාදන්ව සිටින පින්වත් පිරිස තවත් පින්කමකටයි දැන් මුල පුරන්නේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ වචනයෙන්ම කියනවනම් පින්නතුනි, සියලු දානයන් අතර වටිනාම දානය සිදු කර ගන්නට බලාපොරොත්තු වෙන වෙලාව. අද දවස තුල මේ පින්බිම මූලික කරගෙන ඔබට එකක් නෙවෙයි ගොඩක් පින්කම් සිදු කර ගන්නට අවස්ථාව සලසලා දීලා තියෙනවා. ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගේ අනුශාසකත්වය ඇතිව අපේ සිරිදම්ම පඬිත හාමුදුරුව ප්‍රධාන මහා සංඝ රත්නය කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා හැටියට මේ කටයුතු ඉතාම මැනවින් සංවිධානය කරලා ඔබට මේ පින්කම් පහසුවෙන් කරගන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ ලෝතුරා බුදුහාමුදුරු සූත්‍රයක් දේශනා කළා. ඒකට කිව්වෙත් කල්‍යාණ මිත්‍ර සූත්‍රය. ඒකදී පෙන්නනවා කල්‍යාණ මිත්‍රයෙකු ළඟ තියෙන ලක්ෂණ හතරක්. කල්‍යාණ මිත්‍රයා නිතරම තමන් යහපත් දේ කරනවා, අන් අය යහපත් දේට පොළඹවනවා, තමන් අයහපත් දෙයින් ඈත් වෙනවා, අන් අය අයහපත් දේවල් වලින් ඈත් කරවනවා. ඒ ලක්ෂණ හතරම මේ පින්කම් මාලාවේ පින්නතුනි තියෙනවා. බලන්න නායක හාමුදුරු, සිරිදම්ම හාමුදුරු මේ රටේ විතරක් නෙවෙයි දේශ දේශාන්තරවලත් ධර්ම ප්‍රචාර කටයුතු වල සිද්ධ වෙ කටයුතු වල නිරත වෙනවා. ඒ සියලු කටයුතු කළත් තමන්ගේ දායක කාරකාදීන්ගේ යහපත, ඒ වගේම දෙලව අභිවෘද්ධිය වෙනුවෙන් කළ යුතු මේ වගේ ආගමික වැඩසටහන් අතපසු කරන්නේ නැහැ. ඒවා ඉතාමත්ම මැනවින් කළමනාකරණය කරමින් සංවිධානය කරලා අද දවස තුල මේ පින්බිම තුල යහපත් කුසල කර්ම ගොඩක් සිදු කරගන්නට අවකාශ සලසලා. එහෙනම් කල්යාණ මිත්‍රයෙකු තුල තියෙන මූලික ලක්ෂණ දෙක, ඒ තමයි තමන් යහපත් ක්‍රියාවක නිරත වෙන ගමන් තවත් විශාල පිරිසක් ඒ යහපත් ක්‍රියාවට අනුගත කිරීම. පින්නතුනි, යම් තැනක යම් කෙනෙක් යහපත් ක්‍රියාවකින් නිරත වෙනවාය කියන්නෙම අයහපත් ක්‍රියාවකින් ඈත්වීම. දැන් නිකං සරලව හිතලා බැලුවොත් අද මේ වෙලාවේ ඔබ ගෙදර හිටියනම් මේ වගේ පින්කමක නිරත වෙන්න අවකාශ නොතිබෙන්න තිබුණා. බලන්න ඒ ගෙදර කුටුම්භගත ජීවිතයේ බාහිර කම්කටොළු සහිත ජීවන රටාවෙන් එක මොහොතකට ඈත් කරවලා ඔබට මේ වගේ කුසලකාමී සිතුවිලි පහළ කරවන්න අවස්ථාව දීමම කොච්චර වටිනවද? විශේෂයෙන් මේ නිකවරටිය වගේ ඈත දුර බැහැර ප්‍රදේශයක මේ වගේ පින්බිමක් කේන්ද්‍ර කරගෙන මෙහෙම ලොකු පින්කමක් කරන එක ලීසි පහසු වැඩක් නෙවෙයි. අර නිමේදක මහත්මා මුලින් සඳහන් කළා වගේ දුෂ්කරතා මැද විවිධාකාරයේ කම්කටොළු සහිතව මේ පුදබින් පවත්වාගෙන යන්න සිද්ධ වෙලා තියෙන්නේ. තින්දායක කාරකාදීන්ගේ වගේම දානපතියන්ගේ උපකාර සහයෝගය මේ වගේ පන්සල් වලට අත්‍යවශ්‍යයි. ඇයි? දකින ඕන කෙනෙක්ගේ හදවතේ පහන් සිතුවිලි ඇති කරවන උතුම් පුදබිමක් බවට දැන් මේ පන්සල පත්වෙමින් පවතිනවා.
ඉතින් තවදුරටත් දියුණු පවුණු කළ යුතු විහාරාරංග රාශියක් තියෙනවා. ඒවත් හොඳින් ලස්සනට හදාගත්තාම ඔබට පහසුවෙන් ආගමික කටයුතු වල නිරත වෙන්න අවශ්‍ය පරිසරය ඉබේ මුදා වෙනවා. අද දේශනාවට මා මාතෘකාව හැටියට තෝරගත්තේ පින්නතුනි සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තයට අයිති සූත්‍රය. මේ සූත්‍රයට කියන්නේ මානත්තද්ද සූත්‍රය. මානත්තද්ද කියන වචනේ තේරුම තමයි තදමානය ඇති කියන එක. එහෙනම් අනිවාර්යෙන් මේ සූත්‍රයේ විස්තර කරන වැත්තේ මොකක් ගැනද? මානය පිළිබඳව. ඔව්. ලෞතර බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩ ඉන්න අවස්ථාවකයි මේ සූත්‍රය දේශනා කළේ. බුදුහාමරංගේ සිරිතක් තිබුණා. මොන පන්සලේ වැඩ හිටියත් රැස්වන පිරිසට හවසට බණ කියනවා. සෙනග යනව බණ අහන්න. ඉතින් මේ පිරිස යන්නෙත් නිකම්ම නෙවෙයි. සුදු වටින් සැරසිලා තෙල් මල් ආදියද අරගෙන. දැන් ගොඩක් අය හිතනවා මේ සුදු වත දරන එක බෞද්ධ පුරුදුනේ මෑතක කියලා නෑ. බුදුහාර ජීවමාන කාලෙත් පින්නතුනි සුදු වතින් සැරසී පන්සල් එන සිරිත තිබිලා තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරන්ට ඒ තෙලින් මලින් පූජා පවත්වන එකත් උන්වහන්සේ පෙරිනුවන් පෑවට පස්සේ පටන් ගත්ත චාරිත්‍රයක් නෙවෙයි. උන්වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලෙත් ඒ පූජා ඒ විදිහටම පවත්වලා තියෙනවා. ඒ සූත්‍රයේ සඳහන් කාරණා වෙනුත් පැහැදිලි. අර සුන්දරි පරිබ්‍රාජිකාවගේ කතාවෙත් දෙව්රම් වෙහෙරේ මල් ගොඩක් ගැන කියනවනේ. ඒකිනුත් පැහැදිලි. කොමහරි මේ නගරේ ඉන්නවා එක්තරා බමුණෙක්. ඒ බමුණගේ නම මානත්තද්ද බමුණා. නමින්ම හිතාගන්න පුළුවන් කොයි වගේ කෙනෙක්ද කියලා. අධික මානය තියෙන බමුණේ. කොච්චරද කියනවා නම් අම්මට තාත්තටවත් වඳින්නේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකෙට අපි බිහි කළ අම්මට තාත්තට වඳින්නේ නැත්තේ උපරිම මානය තියෙන කෙනේ. ඉතින් එහෙම අය අදත් සමාජයේ ඉන්නවා. දැන් සමහර පුද්ගලයෝ කියනවා අම්මට තාත්තටවත් වඳින්න ඕනේ නැහැ. ඒ අය මේ ලෝකෙට අපි බිහි කළා නම් අපට කන්න බොන්න දෙන්න ඕන, අඳින්න දෙන්න ඕන, අපිව පෝෂණය කරන්න ඕන, අපට උගන්වන්න ඕන, ඔකට ආයිත් වැඳ වැඳ ඉන්න ඕනේ නැහැ. එහෙම වඳිනවා නම් ඒක කසේලුකාව පිළිබඳ ප්‍රශ්නයක් නෝ. පෞරුසත්වයේ හීනවීමට හේතුවක් නෝ. පින්නතුනි මානත්තද්ද බමුණත් අන්නේ ජාතිය කෙනෙක්. කොමහරි දවසක් දැක්කා මේ දෙව්රම් විහෙර පැත්තට යන පිරිස. දැකලා එක්කෙනෙක් ළඟට කිට්ටු වෙලා අහනවා මේ හැමදාම හවසට උඹල කොහාටද යන්නේ? ඒ පාර කියනවා අපි යනවා දෙව්රම් විහෙරට. එහෙම කොටද? භාග්‍යවතුන් වහන්සේ ලෞතර බුදුහාමුදුරුව මේ දවස්වල වැඩම කරලා වැඩ ඉන්නව උන්වහන්සේ බණ කියනවා අපි යන්නේ බණ අහන්න. ඒ පාර අහනවා ඔය කියන ශ්‍රමණයන් වහන්සේ කොයි ජාතියේ කෙනෙක්ද? අර පිරිස කියනවා උන්වහන්සේ මහා කරුණිකයි. යන එක හරි කරුණාවෙන් කතා කරනවා. පිහිට විය යුතු අය හොයාගෙන ගිහින් පිහිට වෙනවා. ඒ සියල්ලට වඩා උන්වහන්සේ හරිම නිහතමානී. යන එක ඉස්සෙල්ල කතා කරනම ඉස්සෙල්ල hina වෙනවා. පින්නතනේ මේක බුදුහාර ළඟ තිබිච්ච හොඳ ගුණයක්. බණපතියකට කියනවා මොකද? පුබ්බභාසී පුබ්බහාසී ගුණය. ඉස්සෙල්ල hina වෙනවා, ඉස්සෙල්ල කතා කරනවා. සමහර විට අපි ලඟෝක නෑනේ. දැන් බලන්න ඔය ගමනක් බිමනක් ගිහින් ගෙදර ඇවිල්ලා කියනෝ. අන්න අහවලාද මට බස් එකේද හම්බුණා. කතා කළා. නෑ මං කතා කළේ නෑ. ඇයි? එයා කතා කරන්නේ නැතුව මම මොකටද කතා කරන්නේ? හිනාවුනේවත් නැද්ද? නෑ. ඇයි? එයා හිනා වෙන්නේ නැත්තම් මම මොකටද හිනා වෙන්නේ යන්නේ? අන්න අපේ ළඟ මහණය තියෙනවා. කොමහරි මෙහෙම කිව්වට පස්සේ මානත්තද්ද බමුණට හිතුණා මමත් යන්න ඕන බලන්න ඔය ශ්‍රමණයන් වහන්සේව. ගියාට හැබැයි මම ඉස්සෙල්ල හිනා වෙන්න යන්නේ නැහැ. කතා කරන්නෙත් නැහැ. ඔහුට ඕනේ නම් මා එක්ක හිනා වෙයි, මා එක්ක කතා කරයි. කීයටවත් වඳින්නේ නැන්නේ. ඇයි? අම්මට තාත්තටත් වඳින්නේ නැහැ. ඔම හිතාගෙන එක දවසක් හවස තමන්ගේ පිරිවරක් හිටියාට ඒ පිරිසත් එක්කම දෙව්රම් වෙහෙරට ගිහිල්ලා දම්සභා මණ්ඩපේ ඉදිරි පෙළම ආසනයක වාඩි වුණා. මොකටද? බුදුහාමුදුර ආවහම හොඳට පේන්න. දැන් નિયમિત වේලාවේ ඔන්න බුදුහාමුදුර වැඩම කළ ධර්මාසනයේ වැඩ ඉන්නවා. හාත්පස බලනකොට දකින්නවා මානත්තද්ද බමුණා
ඉන්නවා. බුදුහාර මොකද කළේ? අනිත් අය එක්ක හිනා වුණා, අනිත් අය එක්ක කතා කළා. මානත් අද්ද බමුණ දිහාවත් බැලුවේ නැහැ. දැන් බමුණට ඉවසන්න බෑ. බුදුහාරගේ මූණ දිහාම බලාගෙන ඉන්නවා. දැන් නැතුවට දැම්මගේ දිහා බලයි, මා එක්ක හිනාවේ කතා කරයි. බුදුහාර වගක්වත් නැහැ. ඊට පස්සේ බුදුහාඳුරන්ට ඇහෙන්න හයියෙන් බමුණ උගුර පෑදුවා. ඒත් වගක් නැහැ. හයියෙන් කහින්න ගත්තා. ඒත් වගක්වත් නැහැ. බලන්න බුදුහාරන් කිත් වැළව ගැටි. දැන් මානත් අද්ද බමුණට හරිම කේන්ති. ඒ විතරක් නෙවෙයි ලැජ්ජයි. ඇයි? තමන්ගේ පිරිසත් එක්කනේ ආවේ. කටින් බනින්න විදිහක් නැහැ බුදුහාඳුරන්ට ඇහෙන්න. හිතින් බනින්න පටන් ගත්තා. මහලොකුවට මහා කාරුණිකයෙක් කිව්වට කිසි කාරුණිකකමක් නැහැ. ආගන්තුකෙක් ආවහම මූණබල්ල කතා කරන්නේ, ආගන්තුක සත්කාරයක් දන්නෙත් නැහැ. කියන්නේ නම් පුබ්බහාසී පුබ්බහාසී කියලා කෝ හිනාවුනෙත් නැහැ, කතා කළෙත් නැහැ. මෙහෙම ශ්‍රමණයන්ගෙන් ඇති වැඩක් නැහැ කියලා හිතින් බැන බැන නැගිටලා යන්න හැදුවා. යන්න හදනකොට පින්නතුනි ලෞතුරා බුදුහාමුදුරු ඇහෙන්න ගාතාවක් කිව්ව කාටද? බමුණට. නමාන බ්‍රෝහනා සාදු අත්ති කච්චීද බ්‍රාහ්මණ තේන අත්තේන ආගංචී තමේව මනුබ්‍රෝහේ. බමුණ මානය පැත්තක තියලා ආවනම් ආවැඩේ කරගන්න, හිස්සතින් යන්න එපා. මේක ඇහුන විතරයි මානත්තද්ද බමුණ දැනගත්ත මේ නම් ලේසි පහසු කෙනෙක් නෙවෙයි. මණිකා ශාස්ත්‍රය ප්‍රගුණ කරපු කෙනෙක්. ඒ කාලේ ඉන්දියාවේ තිබුණ පින්නතුනි මේ ශාස්ත්‍රයක් නැත්තම් ශිල්පයක්, ඒක ඉගෙන ගත්ත අයට පුළුවන් අනුන්ගේ හිත් කියවන්න. තමන් ළඟට එන කෙනාගේ මොනවද හිතේ තියෙන්නේ, ඊළඟට යා මොනවද කියන්න හදන්නේ, ඊළඟට මොනවද කරන්න යන්නේ, ඒවා කියන්න පුළුවන්. දැන් බුදුහාමරට තිබුණ හිම එකක් නෙමෙයි. මොකද්ද? පරචිත්ත විජානන ඥානීය බුදුවරුන්ට පහළ වෙන සඩ සාධාරණ ඥාන වලින් එකක්. හැබැයි බමුණ හිතුවේ අර මණිකා ශාස්ත්‍රයේ ප්‍රගුණ කරපු කෙනෙක් මේ ශ්‍රමණයන් වහන්සේ ගැන තවත් මොකවත්ම හිතන්නවත් හොඳ නැහැ. ඇයි? හිතුවත් දැනගන්න. එහෙම හිතලා සද්ද නැතුව ගිහිල්ලා ආපහු වාඩි වුණා හිටපු ආසනෙම. අන්න ලෞතුරා බුදුහාමුදුරුවෝ එතකොට බොහොම කරුණාවෙන් ඔහු දිහා බැලුවා. බලල කියනවා, බමුණ, දැන් ඔබට මගෙන් යමක් විමසන්න තියෙනව නම් විමසන්න. ඒ වෙලාවේ බමුණ අහනවා බුදුහාරංගෙන් ප්‍රශ්නයක්. මේ ලෝකේ මානය නැති කරගත යුත්තේ කා ඉදිරියේද? ඉන්නතනි බුදුහාර දේශනා කළා, හතර දෙනෙක් ඉදිරියේ මානය නැති කරගත යුතුමයි. කවුද හතර දෙනා? මං හතර දෙනා පස්සේ කියන්න. ඉස්සෙල්ලා අපි බලමු මොකද්ද මේ මානය කියන්නේ. තමයි මානය කියන වචනයට තියෙනව සමාන පද ගොඩක් නේ. මොනවද? අහංකාරය, ආඩම්බරකම, මහන් තත්ත්වය, ඊළඟට කියන්න තියෙන එකනේ ලොකුකම, උඩඟුකම, උද්දච්චකම. දැන් ඔය ඔක්කොම වචන වලින් කියන්නේ මානය ගැන. මානය කියන වචනේ තේරුම මොකද්ද? මැනීම. මොනවද අපි මනින්නේ? මේ ප්‍රත්‍යඥය. බලන්න තැනකට ගියාම අපි වාඩි වෙන්නෙත් මැනලානේ. අඳින ඇඳුමෙන් මනිනවා, කනබුන කෑම බීමෙන් මනිනවා, ඒ විතරක් නෙවෙයි වලින් ඒත් මනිනවා, උගත්කම් වලින් මනිනවා. ගත්තා මනින එක

නතුනි බුදුහාම දේශනා කළා මේ මැනීම හෙවත් මානය ඇති කරගත යුතු එකක් නෙවෙයි නැති කරගත යුතු එකක්. කෙනෙකුට සසරෙහි ගමනට අත්වැල් සපයන නැත්තං සසර ගමනට අපි එකතු කරන බැමි 10ක් පෙන්නුවනේ. ඒකට කිව්වා දස සංයෝජන ධර්ම. එයින් එකක් මානය. නිසා මේක ඇති කරගත යුතු එකක් නෙවෙයි නැති කරගත යුතු එකක්. මේක තිබුණොත් මෙලවදිත් නොඑක ආකාරයේ කම්කටොළු වලට මුහුණ දෙනවා. පරලවදිත් පින්නතුණී විවිධ නරක විපාක වලට මුහුණ දෙනවා. හාමුදුරු නිතර කියන වචනයක් ඔබහල ඇති. මානේන මක්කටෝ හෝති අතිමානේන කුක්කුරෝ. මේ මානෙන් කටයුතු කරන අය ඊළඟ ආත්මයේ උපදිනවලු කවුරු වෙලාද? මක්කට කිව්වේ වඳුරන්ට. වඳුර වෙලා උපදිනවලු. ඒක තමයි ලංකාවේ වඳුරු වැඩි ඇත්තේ. අතිමානේන කුක්කුරෝ. අධිකමානෙන් කටයුතු කළාම ඊළඟාත්මවල උපදින්නේ කවුරු වෙලාද? සුනකයන් වෙලා, බල්ලන් වෙලා. බලන්න වඳුරෙකුට කෑමක් දෙන්නකො. කවදාවත් මූණ බලලා ගන්නෑ. ගන්නේ අහක බලාගෙන. ඇයි? මානේ. එතකොට එහෙමනම් මේ නැති කරගත යුතු එකක් මානේ. මානිය තියන අය මෙලවදිත් විවිධ කරදරවලට මුහුණ දෙනවා. ජනප්‍රවාදයේ හරි ලස්සන කතාවක් තියෙනවා මේ අශෝක අධිරාජ්‍ය පිළිබඳව. අශෝක අධිරාජ්‍ය මුලින් ජෛන භක්තිකෙක්නේ. පුංචි හාමුදුරු කෙනෙක්ගෙන් බණ අහලා, කවුද? නිග්‍රෝධ සාමණේරයෝ. අවුරුදු 7ක් වෙන ඒ පොඩි හාමුදුරන්ගෙන් බණ අහලා තමයි බුදුදහම වෙළඳගත්තේ. ඊට පස්සේ බුදුදහමට ගොඩාක් උදව් කරපු රජ කෙනෙක්. සාමාන්‍යයෙන් කියන්නේ කොහොමද? 84,000ක් වෙහෙර විහාර කළා කියලා නේ. ඒ ඔක්කොටම වඩා වටිනම දේ මොකද්ද? තමන්ගේ දරුවෝ දෙන්නම සාසනයට දන් දුන්නා. ඒ විතරක් නෙවෙයි. ඇමති මණ්ඩලයට අලුතෙන් සමාජිකයෙක් ටිකක් පත් කරගත්තා. එයාට කිව්වේ ධර්ම මහා මාත්‍යවරු. එයාට පැවරිච්ච රාජකාරිය මොකක්ද දන්නවද? ඒ ප්‍රදේශවල ඉන්න පැවිදි පක්ෂී. ඒ කියන්නේ ශ්‍රමණයන්ගේ, හාමුදුරු විතරක් නෙවෙයි අනිත් ආගම්වලත් ඒ ශ්‍රමණයන්ගේ අවශ්‍ය කරන සිව්පසාදිය පිළිබඳව සොයා බැලීම. අඩුපාඩු තියෙනවා නම් ඒව සපයන්න ඕන. ඒ විතරක් නෙවෙයි අසරණ අයට පිහිට වෙන්න ඕන, ගිලනුන්ට අවශ්‍ය බෙහෙත් ආදිය සපයන්න ඕන. අද වචනෙන් කියනවා නම් සමාජ සේවා කටයුතු. ඉඩකඩ තියෙන වෙලාවට රජුරෝ මොකද කළේ? ඒ ප්‍රදේශවලට යනවා අදාළ ප්‍රදේශයේ ඇමතිවරයත් එක්කම අඩුපාඩු සොයා බලන්න. එක අවස්ථාවක රජ්ජුරුව අයෝධ්‍යාව කියන ප්‍රදේශයට යනවා ප්‍රදේශය බාර ඇමතිවරයත් එක්ක. මහ සෙනගක් එක්ක යන්නේ නැහැ. එතකොට වැඩේ හරියට කෙරෙන්නේ නැහැ. ඒ නිසා මොකද කළේ? අශ්ව කරත්තේ නැගලා රියදුරයි ඇමතිවරයයි රජ්ජුරුවයි යනවා. යන අතරමගදී රජ්ජුරුව දැක්ක පාර අයිනේ කුටියක් හදාගෙන වැඩ ඉන්න පොඩි හාමුදුරු කෙනෙක්. උදේ මිදුලාම දිනවා. මේ හාමුදුරු හරි ආදරේ, මේ රජ්ජුරුව හරි ආදරේ පොඩි හාමුදුරන්ට. ඇයි? තමන් යහමගට ගත්තේ පොඩි හාමුදුරු කෙනෙක් නිසා. ඒ නිසා රියදුරාට කිව්ව වහාම අස්ව කරත්තේ නවත්තන්න නැමැත්තුවා. රජ්ජුරුව බැස්ස කරත්තේ. අර පොඩි හාමුදුරු ළඟට යනවා. ගිහිල්ලා පසඟ පිහිටුවල වඳිනවා. පොඩි හාමුදුරු ආශිර්වාද කළා සුඛී දීර්ඝායුකෝ භව කියලා. රජ්ජුරුව බැස්සට අස්ව කරත්තෙන්, ඒ බැස්ස නිසා අර ඇමතිවරයාත් බැස්සා. මොකද රජ්ජුරුව බහිනකොට ඉන්න බෑනේ කරත්තේ. හැබැයි ඇමතිවරයා ආවේ නෑ පොඩි හාමුදුරුව ළඟට. කරත්තෙ ළඟ ඉඳගෙන කල්පනා කරනවා මේ මගදී අධිරාජ්‍යයා යන තැන මිනිස්සු වඳිනව ගරු කරනවා. එහෙව් එකේ මේ වගේ පොඩි නමකට මොකට වැන්දද? අන්න වානේ. කොමහරි වැන්දා. වැඳලා ආශිර්වාද ගත්ත රජුරෝ ඇවිල්ලා ආපහු අස්ව කරත්තේ වාඩි වුණා. ඇමතිවරයාත් වාඩි වුණා. දැන් ගමන පටන් ගත්තා. ඇමතිවරට කටපියාගෙන ඉන්නත් බෑ. ටික දුරක් යනකොට අහනවා රජුරුවන්ගෙන්, ඇයි ඔබතුමාර පොඩි නමකට වැන්දේ? රජුරෝ කිව්වා ආශිර්වාද ගන්නනේ. ඉතින් ඔය වගේ පොඩි නමකට වඳින්න ඕනද? ඒකට මේ පළාතේ කොච්චර ලොකු ලොකු නායක හාමුදුරු ඉන්නවද? මම කිව්වනම් ඒ ලොකු හාමුදුරු කෙනෙක් ළඟට එක්කගෙන යනවනේ. රජ්ජුරුව කල්පනා කළ කොච්චර මාන්නාධික මිනිස්සෙක්ද මේ. කොමහරි ගමන ගිහිල්ලා ආවා. රජ්ජුරුව කල්පනා කළා මේ ඇමතිවරට අර මානයට හොඳ පාඩමක් උගන්වන්න ඕන. හැන්දෑවේ රාජසභාවේ

රජගෙදරට ඇවිල්ලා ළඟට ඇඳ ගහලා කියනවා, හෙට රාජසභාවට එනකොට මට ඕන වෙලා තියෙනවා එළුවෙක්ගේ ඔළුවකුයි කොටියෙක්ගේ ඔළුවකුයි මිනිහෙක්ගේ ඔළුවකුයි ඔළු තුනක් අරගෙන ඉන්න ඕන. දැන් රාජ නියෝගයක් පැහැර හරින්න බෑ. වහාම ඇමතිවරයා ක්‍රියාත්මක වුණා. මස් මඩුවකට ගිහිල්ලා ඔන්න එළුවෙක්ගේ ඔළුවක් ඉල්ලගත්ත පින්නතුනි. දඩයක්කාරයෙක් හමු වෙලා කොටියෙක්ගේ ඔළුවකුත් ඉල්ලගත්තා. ඒ කාලේ අමුසොහොන් තිබුණනේ. අමුසොහොනකට ගිහිල්ලා සොහොන් පල්ල මුණගැහිලා කාරණේ කියලා මිනිහෙක්ගේ ඔළුවකුත් ඉල්ලගත්තා. දැන් මේ ඔළු තුනත් අරගෙන එනවා පහුවෙන්ද උදේ රාජසභාවට. ඇවිල්ලා කෙනෝන රජතුමනි, මම ඔළු තුන අරගෙන ආවා. රජ්ජුරුව කියන, එහෙමනම් ඔය ඔළු තුන අරගෙන ගිහින් නගරෙට විකුණල සල්ලි අරගෙන එනවා. දැන් ඇමතිවරයා යනවා නගරෙට අර ඔළු තුනත් අරගෙන. මොකටද විකුණන්න? පැයක් ගියේ නෑ, කොටියගේ ඔළුවයි එළුවගේ ඔළුවයි විකුණ ගත්තා. මිනිහගේ ඔළුව ගත්තද? ගණේව පැත්තට ගෙන හු ගනිද? කවුරුවක් ගන්න නෑනේ. ඒක තමයි දැක්කොත් දුවනෝ. කොහොම හරි හවස් වෙනකන් තියාගෙන හිටියා. කිසි කෙනෙක් ගන්න නෑ. ගණන් අඩු කරලා දෙන්න හැදුවා, ඒත් ගන්න නෑ. හැන්දෑවි ආපහු අර මිනිහගේ ඔළුවත් අරගෙන එනවා මාලිගාවට. ඇවිල්ලා කියනවා, අනේ රජතුමනි, කොටියගේ ඔළුවයි එළුවගේ ඔළුවයි විකුණ ගත්තා. මේ මිනිහගේ ඔළුව කිසි කෙනෙක් ගන්නේ නෑනේ. රජ්ජුරුව කියනවා, ඉතින් මට ඔය ඔළුවෙන් දැන් ඇති වැඩක් නෑ. එහෙනම් හෙට නගරෙට ඕක අරගෙන ගිහිල්ලා නිකං කාට හරි දීලෙනකො. ඊළඟ දවසේ ඇමතිවරයා අර මිනිහගේ ඔළුවත් අරගෙන නගරෙට යනවා. මොකටද? නිකං දෙන්න. පාර යන අයට බැගෑපත් වෙනවා. මාව බේර ගන්න නිකං හරි මේක අරගෙන ඵල කිසි කෙනෙක් ගෙනියන්නේ නෑ. දැන් ටික ටික හවස් වෙනවා. හවස් වෙනකොට පින්නතුනි ඔළුව නරක් වෙනවා. ඇමතිවරයාගේ නෙමෙයි, අතේ තිබිච්ච. දැන් නරක් වෙච්ච ඔළුවත් අරගෙන හැන්දෑවේ එනවා. ඈතදිම දැනගත්තා නිකංවත් දී ගන්න බැරි වෙලා. ඇයි? හාත්පස දුඟ දහමනවා. ඇවිල්ලා කියනවා, අනේ රජතුමනි, මේ මිනිහගේ ඔළුව කිසි කෙනෙක් නිකංවත් ගන්න නෑනේ. රජ්ජුරහනෝ, දැන් මොකද ඔය ඔළුවට වෙලා තියෙන්නේ? ඔළුව නරක් වෙලා රජතුමනි. රජ්ජුරෝ කල්පනා කළා, අවවා දෙන්න හොඳම වෙලාව. ළඟට අඬ ගහලා කියනවා, මතක තියාගන්නවා, ඔය මිනිහගේ ඔළුවට වටිනාකමක් ලැබෙන්නේ ඕක නවන්න කියන්න පුළුවන්කම තියෙද්දි. ඒ කියන්නේ පණ තියෙනකොට. එතකොට නවන්න කියන්න පුළුවන්. එහෙම පණ තියෙද්දි නැව්වොත් නැමිය යුතු තැන ඔළුව ආශිර්වාදෙවත් ලැබෙනවා. එහෙම නැතුව නිකම් ඔළුව කෙලින් තියාගෙන ඉඳලා කවදක හරි පණ ටික ගියොත් අර තිරිසං සතෙක්ගේ ඔළුවට තරම්වත් මිනිහගේ ඔළුවට වටිනාකමක් නැහැ. ඒ නිසා නැමිය යුතු තැන ඔළුව නමන්න පුරුදු වෙනවා. පින්නතුනි, ඇමතිවරයා තීරුම් ගත්ත ඔළුව නමන එකේ තියෙන වටිනාකම. ඒ ඔළුව නමන එකට වචනයක් කියනවා. මොකද්ද? නමස්කාරය. අහංකාරය දුරු කර ගන්න තියෙන හොඳම කාර්යය මොකද්ද? නමස්කාරය. දැන් ඔය නමස්කාරය ගත්තාම ඒක තියෙනව වර්ගනේ. එකක් තමයි දණ්ඩ නමස්කාරය. මොකද දණ්ඩ නමස්කාරය කියන්නේ? මුළු ශරීරයම බිම දිගා කරලා වඳින එක. අර සුමේද තාපසය වැන්ද දීපංකර බුදුහාමුදුරන්ට අන්නේ විදියට. අපේ රටේ නම් බෞද්ධ අතර දැනට ඕක නැහැ. නමුත් ඔය තායිලන්තේ, තායිවානේ, මියන්මාර් වගේ රටවල් වලට ගියොත් ඒ රටවල් වල දකින්න පුළුවන්. තාමත් පන්සල් වලට ගියාම බෞද්ධ වඳින්නේ එහෙමයි. බුදුහාමුදුරන්ට, හාමුදුරන්ට සමහරට පින්ඩපාතේ වඩිනකොට පාරෙදිත් බිම දිගා වෙලා වදිනවා. අපේ රටෙත් හැබැයි පින්නතුනි තාම හින්දු භක්තිකයෝ අතර තියෙන මේකනේ. බලන්න ඔය ගියාම දේවාල කෝවිල් වලට එයි මොකද කරන්නේ? බිම දිගා වෙලා වඳිනවා. ඒකට කිව්වා මොකද්ද? දණ්ඩ නමස්කාරය. දෙවෙනි නමස්කාරය තමයි අංජලිකරණීය නමස්කාරය. මොකද්ද අංජලිකරණීය නමස්කාරය කියන්නේ? දෑතේ ඇඟිලි 10 සමව තියාගෙන මහපට ඇඟිලි 2 නළලට අරන් කරන නමස්කාරය. දැන් මේ නමස්කාර ක්‍රමය තාමත් අපි අතර තියෙනවා. හැබැයි සමහර අයගේ ඇඟිලි පිහිටන්නේ වැරදි තැන්වල. සමහරු මේ නාහි උඩ ඇඟිලි තියාගන්නවා. සමහරු තොල් මත ඇඟිලි තියාගන්නවා. ඇතැම් විට නිකටට යටින් ඇඟිලි තියාගන්නවා. සමහරට පපුවට තියාගන වැරදි. අංජලිකරණ නමස්කාරයේ තියෙන ඕන කොතනද? නළලේ ඇඟිලි. තුන්වැනි නමස්කාරය තමයි පින්නතුනි උක්කුටික නමස්කාරය. දැන් සමහරු මේකට කියන ඇන තියාගෙන වඳිනව නැහැ. ඒකේ ක්‍රමයක් තියෙනවා.
දකුණු ධනහිස ඉහළට එසවෙන සේත් වම් ධනහිස පොළොවට බරවෙන සේත් තියාගෙන අර අංජලිකරණීය නමස්කාර ක්‍රමේදි වගේ ඇඟිලි 10 නළලට අරන් කරන නමස්කාරය. එතකොට ගිහි ඔබ අතර මේ නමස්කාර ක්‍රමය බොහෝ විට නැද. හාමුදුරු අතර තියෙනවා. දැන් පොහෝ විනය කර්මාදිය කරනකොට හාමුදුරු නමස්කාර කරගන්නේ මෙන්න මේ උක්කුටික නමස්කාරය. හතරවෙනි නමස්කාරය තමයි පංචංග සමුට්ඨිත නමස්කාරය.

ඒකට කිව්වා මොකද්ද? පසඟ පිහිටුවා වැඳීම. ඊළඟට පස්වෙනි නමස්කාර ක්‍රමය තමයි ප්‍රදක්ෂිනා නමස්කාරය. ප්‍රදක්ෂිනා නමස්කාරය කියලා කියන්නේ අපි කියනවා පැදකුණු කරලා වඳිනවා. දැන් ඔය අනුරාධපුර එහෙම ගියාම රුවන්මැලිසෑයට අපි එකතන ඉඳන් වඳින්නේ නැහැ. කොහොමද වඳින්නේ? රුවන්මැලිසෑය වටේ වන්දනා කරනවා. මේ ගමන් කරනවා නේ. හැබැයි නිකම්ම ගමන් කරලත් ඇති වැඩක් නැහැ. ඒකේ ක්‍රමයක් තියෙනවා. දකුණැලයෙන් ගමන ආරම්භ කරන්න. දකුණැලය කියන්නේ තමන්ගේ දකුණු උරහිස තියෙන්නට ඕන අදාළ පූජාහාරය වස්තුව පැත්තට. විශාල චෛත්‍යක නම් පින්නතුනි 16 පලක නතර වෙලා නමස්කාර කරන්න ඕන. කුඩා චෛත්‍යක නම් 8 පලක නතර වෙලා නමස්කාර කරන්න ඕන. එසේ නතර වෙමින් හා ගමන් කරමින් කරන නමස්කාරයට කිව්වා පදක්කිනා නමස්කාරය. දැන් මේක පුජ්‍යල වන්දනාවටත් සුදුසුයි. දැන් බුදුහාමුදුරන්ට දෙවිවරු නමස්කාර කළා තියෙන්නේ කොහොමද? පදක්කිනා කරලා. ඒකනේ සූත්‍රේ පිටකේ සූත්‍රවල තියෙන්නේ පදක්ඛිනං කତ୍වා තත්තේ වන්තර ප්‍රදක්ෂිනා කරලා අතුරු දහන් වුණා. අම්මට තාත්තට වඳින්නත් මේ නමස්කාර ක්‍රමය හොඳයි කරනවා නම්. දැන් ඉතිහාසයේ එහෙම අම්මට වැඳ රජ කෙනෙක් ගැන සඳහන් වෙනවා. කවුද? අටවෙනි අග්ගබෝධි රජුරු. මේ රජුරෝ රජකම් කරන්නේ අනුරාධපුර අවසාන කාලේ. අනුරාධපුර අවසාන කාලේ කියන්නේ එක සතියටත් රජවරු බිහි වෙච්ච කාලයක්. ඒ තරම් දේශපාලන ආරාජිකත්වයක් තිබුණා. හැබැයි එම කාලෙක මේ රජුරෝ 12 අවුරුද්දක් බොහෝම අගේට දැහැමින් සෙමින් රජකම් කළා. හේතුව හැටියට රජුරුම කියන්නේ මොකද්ද? හැමදාම උදේට අම්මගෙන් ලැබිච්ච ආශිර්වාදය. කොහොමද ආශිර්වාදය ගත්තේ? රාජසභාවට යන්නට ඉස්සෙල්ලා යනව අම්ම ඉන්න ගෙදරට. තමම්ම පිළියෙල කළ වතුරෙන් උණු කරලා නිවලා අම්මව නාවනවා. ඉතුරු වෙච්ච වතුර ටිකෙන් තමයි මූණකට හොදගන්නේ රජුරෝ. තමම්ම පිළියෙල කළ ආහාර අම්මට කවනවා. කවල ඉතුරු වෙච්ච ඉඳුල් ටික තමයි උදේට රාජභෝජනේ වෙන්නේ මේ රජුරුවන් කියලා. ඊට පස්සේ සුවඳ තෙල් ගාලා අත්පා පිරිමැදලා ඇඳුම් අන්දල පුටුවක වාඩි කරලා පුටුව වටා තුන්වරක් රජුරෝ ප්‍රදක්ෂිනා කරනවා. ඊට පස්සේ අම්මට පසක පිහිටුවල වඳිනවා. වැඳලා නැකිතලා යනවා. යන්නේ කොහොමද? අම්මට පිටුනපා පස්සෙන් පස්සට. අම්ම නොපෙනෙන මායිමට ගිහින් අන්න හැරිලා යනවා. රටක රජ කෙනෙක් පිරිහෙන්නේ ගන්න තීන්දුව අරදිනකොට. තීන්දුව අරදින්නේ මනස විකල් වුණාම. රජ්ජුරුව ගත්ත තීන්දුව වැරදුනේ නැහැ. ඒ කියන්නේ නිකලල් මනසෙන් අම්මගේ ආශිර්වාදය නිසා උදේට රාජසභාවට යන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා පිරිහුණේ නැහැ. 12 අවුරුද්දක් රජකම් කළා. අදත් අපේ සමාජයේ දරුවන්ට පාවිච්චි කරනවා නම් මේ නමස්කාරකම නරක නැහැ. කොයි හැටි වුණත් අපි අතර දැනට තියෙන ජනප්‍රිය නමස්කාර ක්‍රමයනේ මේ පසඟ පිහිටුවා වැඳීම. මේක පුංචි දරුවන්ට පොඩි කාලේ ඉඳලා හරියට අම්මල තාත්තල පුරුදු කරන්න ඕන. දැන් ඔය සමාජයේ ඔය කියන නමස්කාර ක්‍රම පහට අමතරව වෙනත් නමස්කාර ක්‍රමක් තියෙනවද? නෑ කියන්න බෑනේ. දැන් අමුතු නමස්කාර ක්‍රමයක් සමහරු හදාගෙන අංශක 90ට විතර පොඩ්ඩක් තුනට යනවලා අත් දෙක එකතු කරලා කරන නමස්කාරය. ඔය පන්සල් වලට දරුවොත් එක්ක ආවන් අම්මල තාත්තලා හාමුදුරුවෝ ඉන්නව දැක්කහම කියන අන්න පුතේ හාමුදුරුවෝ ඉන්නව වැඳලෙන්. දරුවා හනික දුවගෙන ඇවිල්ලා වඳින්නේ අර විදියට. කවදාවත් පුරුදු වෙන්නත් එපා, පුරුදු කරන්නත් එපා. ඔකට නමක් කියනවා. මොකක්ද දන්නවද? කපටි නමස්කාරය. ඒ ඔය කඳබඩ විශාල ඇත්තෝ ඒව කරගත්තාවේ. අපි පුරුදු කරන්න හොඳ නෑ දරුවන්ට ඒක. හරියට නිවැරදි නමස්කාර ක්‍රමය පසඟ පිහිටුවා වැඳීම, ඒක පුංචි කාලේ ඉඳලා දරුවන්ට පුරුදු කරන්න. හැබැයි ඒකෙදිත් සමහරු වැරදි ක්‍රම අනුගමනය කරනවා. ඔය නමස්කාර කරන ගමන් සමහර විට මේ වඳින්නේ හාමුදුරන්ට නම් හාමුදුරන්ගේ විළුඹෙන් අල්ලනවා. එහෙම නැත්තම් මේ වලු කර ළඟින් අල්ලනවා. ඇයි? පුංචි කාලේ වැරදි උපදේශයක් දරුවන්ට දෙනවා. උතේ වඳිනකොට දෙක කුල් අල්ලලා වඳින්න. මේ දෙක කුල් අල්ලලා වඳිනවා කියන එකෙන් අදහස් කළේ පින්නතුනි අර විදියට විලම්භවත් වලලු කරවත් අල්ලන එක නෙවෙයි. මොකද්ද? වඳින කෙනා විසින් වැඳුම් ලබන්නාගේ කකුලේ මහපට ඇඟිලි තමන්ගේ අතැඟිලි වලින් ස්පර්ශ කිරීම. ඇයි ඒ කකුලේ මහපට ඇඟිලිම ස්පර්ශ කරන්න කිව්වේ?

0: අපි ගණන් නොගත්තට මේ කකුලේ මහපටැඟිල්ල කියන්නේ හරි බල සම්පන්න ඉන්ද්‍රියක්. ඒකයි ඉස්සර වෙද මහත්තුරු කියන්නේ ඔළුවට වඩා කකුල පරිස්සම් කරගන්න කියලා. පින්නතුනේ කකුලේ මහපටැඟිල්ලෙන් පටන් අරගෙන ස්නායුවක් තියෙනවා කෙලින්ම මොළය කරා ගමන් කරන. මේකට මම උදාහරණයක් කියන්නද? මේ අනුරාධපුරයේ පැත්තේ ඉන්නව නේද ඇස්වලට වෙදඟම් කරන වෙද මහත්තයෙක්. ඒ වෙද මහත්තය ළඟට ඇහැට බෙහෙත් ගන්න ගියාම ඇහැට බෙහෙත්වක් කරන්නේ නෑනේ. මොකද කරන්නේ? කකුලේ මහපට ඇඟිල්ලට බෙහෙත් බඳිනවා. ඇහි ලෙඩේ සනීප වෙනවා. අන්න අර ස්නායුවේ තියෙන ප්‍රබලත්වය. දැන් උදෑසනනේ බොහෝ විට දරුවෝ අම්මා තාත්තට වඳින්නේ. බලන්න කොච්චර දරදඬු තාත්ත කෙනෙක් වුණත් දරුවා වඳින වෙලාවට මොකද කරන්නේ? පාත් වෙලා දෙවුරුස්සෙන් අල්ලලා දරුවගේ නැගිට්ටවලා හිසකෙස් අතරින් අතැඟිලියවල හිස පිරිමදිනවා. දැන් දරුව පිරිමැද්දේ තාත්තගේ කකුලේ මහපට ඇඟිල්ල තාත්ත පිරිමදින දරුවගේ ඔළුව. අර ස්නායුවට වඩාත් සමීපයි සංවේදී. දිනපතා උදෑසන. උදෑසනක් කියන්නේ පින්නතුනි කෙනෙක්ගේ මනස ප්‍රබෝධමත් වෙන වෙලාවනේ. ඒකට මේ බාහිර පරිසර සාධක බලපානවා. ඒ කියන්නේ සීතල පිනිබිඳු, ඒ වගේම මේ ලාහිරු රැස්, සතුන්ගේ කූජනය, හඬ, එතනින් ගියාම මේ සීතල සුළඟ, ඕනම කෙනෙක්ගේ මනස ප්‍රබෝධමත් කරනවා නේ. දැන් බලන්න අපි ඔය ඒ වගේ නවුම් පරිසරයකට ගියාම නිකන් අපට දැනෙනවා මනසට අලුත්ම හැඟීමක්, උත්තේජනයක්. ඒකනේ මේ දරුවන්ටත් කියන්නේ උදෙන් අවදි වෙන්න කියලා. ඒකනේ අපේ දරුවෝ උදෙන් අවදි වෙන්නේ 10ට විතර. හැමදාම උදෑසන මේ ක්‍රියාවලිය වෙනම කියන්නේ දරුවා සහ මව්පියන් අතර තියෙන බැඳීම දවසින් දවස අලුත් වීම. අවාසනාවට එක එක බටහිර සංස්කෘතික අංග අපි උරුම කරගත්තා. අර වැඳල යන චාරිත්‍රය වෙනුවට අතනමලා අමෙ අතවනල බායි කියලා පැනල දුවන්න පටන් ගත්තනේ. මව්පිය දූදරු බැඳීම් අඩු වුණා. නොසලකන දරුවෝ වැඩි වුණා. ඒ නිසාම මහලු නිවාස වැඩි වුණා. ඒක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්. දැන් මං ආපහු මුලට එන්නම්කො. මානත්තද්ද බමුණා බුදුහාරංගෙන් ඇහුවේ මොකද්ද? මානය දුරු කර ගත යුත්තේ කා ඉදිරියේද? බුදුහාරු දේශනා කළා හතර දෙනෙක් ඉදිරියේ මානය තියාගන්න එපා. කියන්නේ මානය කොහොමත් ක්ලේශ ධර්මයක්, නොතිබීතු දෙයක්. විශේෂයෙන් මේ ගාථාවේ පෙන්නනවා හතර දෙනෙක් ඉදිරියේ මානය තියාගන්න එපා. කවුද හතර දෙනා? මාතරි, පිතරි, චාපි. අම්මා තාත්තා ඉදිරියේ මානය තියාගන්න එපා. ඇයි අම්මා තාත්තා ඉදිරියේ මානය තියාගන්න එපා? මේ ලෝකෙට අපි බිහි කරන්නේ කවුද? අම්මා තාත්තා. මෙලවට බිහි වුණාට පස්සේ අපිව ආරක්ෂා කරන්නේ, පෝෂණය කරන්නේ කවුද? අම්මා තාත්තා. බලන්න මෙලවට බිහි වෙනකොට අපි තරම් අසරණ සතෙක් තවත් ඉන්නවද? ඔය සමහර සත්තු ඉන්නවා ඉපදුණු හැටියේ නැගිටලා දුවල පැනල සෙල්ලම් කරනෝනේ. කොච්චර කයිවාරු ගැහුවත් මනුස්ස පැටියෙකුට වැඩි කරන්න පුළුවන්ද? දැන් මෙතන ඉන්නවද ඉපදිච්ච හැටියේ නැගිටපු කවුරු හරි? හිතන්නවත් පෙළඟ ආත්මෙනම් නැගිටිනව තමයි කියලා නැගිට්ටොත් ඉන්න අය පැනලා දුවනෝ. මේ මනුස්ස පැටියෙක් නෙවෙයි කියලා. දෙපයක් තියනව නැගිට ගන්න බෑ. දෑතක් තියනව සොලෝලයක් කටට දාගන්නත් බෑ. කටක් තියෙන එක වචනයක් කතා කරන්න බෑ. ඇවිද ගන්න බෑ, නැගිට ගන්න බෑ, වාඩි වෙන්න බෑ. අඩු ගානේ කැලේකට තිබ්බොත් අනිත් කැලේට හැරෙන්න පුළුවන්ද? ඒකත් බෑ. කරන්න පුළුවන් එකම එක හපංකමයි මොකද්ද? අඬන එක. නිකම්මද? දෑත් දෙපා සොලෝ සොලෝවා උඩු බෙහෙත බලාගෙන හඬනවා. කෙනෙක් හඬන්නේ කොයි වෙලාවටද? අසරණ වෙච්ච වෙලාවට. අසරණකම දරාගන්න බැරි වුණාම කරන්නේ වැඩියෙන් අඬන එකනේ. ඉපදිලා මුල් කාලේ අපි වැඩියෙන්ම කරපු වැඩේ මොකද්ද කියලා අම්මා තාත්තගෙන් අහන්නකෝ ඉන්නවනම්. අඬපු එක තමයි. බලන්න අත්පා හරියට කෙසෙල් ගොබ වගේ තද කරලා ඇල්ලුවොත් ඇල්ලුව තෙනින් කඩලා යනවා. එතකොට ඒ මටසිලුටු අත්පා ශක්තිමත් කරන්නේ කවුද? අම්මයි තාත්තයි. අම්මා කිරෙන් පටන් ගන්නවා, තාත්තේකට දහඩිය කඳුළු එකතු කරනවා. ගෙදරින් එළියට යනවා, හරිහම්බ කරනවා, ගෙනවිත් දානවා. දාන දේ හොඳමටි කාටද? දරුවන්ට. බලාගෙන ඉඳිද්දි වැඩෙනවා. වැඩෙන දරුවෝ දිහා බල්ල අම්මල තාත්තල කතා වෙනවා. කොහොමද? පේනව නේද? දැන් අපේ දරුවා ගජ ඉලන්දාරියෙක් කියනවා. ගජ කිව්වේ කාටද? අලින්ට අලි වගේ හැදිලා. දරුවෝ අලි වගේ හැදෙනකොට අර ශක්තිමත් තත්පා තිබුණු අම්මගේ තාත්තගේ අත්පා වලට මොකද වෙලා තියෙන්නේ? හත්ත පාදානස්සවා. තියෙන තැන පාතිය වෙන්නේ නැහැ. අල්ලන දේ අතට අහු වෙන්නේ නැහැ. නැගිට ගත්තොත් ඇවිද ගන්න බෑ. ඇවිද ගත්තොත් වාඩි වෙන්න බෑ. වාඩි වුණොත් නැගිට ගන්න බෑනේ. දැන් මේ බණහන වාඩිලා ඉන්නව නේද? බලන්න බණ ඉවරලා නැගිටින්න ගිහිල්ලා ළඟ ඉන්න කී දෙනෙක් ගැංගෙල්ලෙනවද කියලා. ඇයි? තමන්ගේ අත්පා තමන්ට වාරු නැහැ. හරියට අත්පා නිකන් වේලිච්ච නෙළුම් දඬු වගේ. දැන් එතකොට ඒ අම්මගේ තාත්තගේ ශාරීරියේ තිබිච්ච ශක්තිය තියෙන්නේ කාගේ ශරීරයේද? දරුවන්ගේ ශරීරයේ. දැන් මේ ණයට ගත්ත දෙයක් නෙවෙයිද? ණයට ගත්ත දේවල් ළඟ තියාගෙන කොහොමද අපි හපංකම් පෙන්නන්නේ? කෙරුම්කාරකම් පෙන්නන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කළා සමාජයේ මොන තනතුර දැරුවත් මොන නිලයේ හිටියත් මොන පිරිස පිරිබරාගෙන හිටියත් ධනෙන් ආඩ්‍ය වුණා. ගෙදර උළුවස්සෙන් ඇතුළට එනකොට දරුවන් නම් මාපියන් ඉදිරියේ දරුවන්ම පමණි. දරුවන් ඉදිරි ඒ කියන්නේ දරුවන්ට බෑ අම්මා තාත්තා ඉදිරියේ ලොකුකම් පෙන්වන්න. දැන් සමහර විට ඇතැම් ගෙවල් වල දරුවෝ ටිකක් ඉගෙන කියාගත්තාම හරි පඬිතකන්නේ. අම්මලා තාත්තලා මොනවද දන්නේ? ඔය කට්ටිය තාම ඉන්නේ 18 වෙනි සයාසේ, අපි මේ 21 වෙනි සයාසේ යන්නේ. හරි ලොකු දේවල් කියවුනෝනේ. එහෙම බෑ. ඒ සියල්ලට එන්න අවශ්‍ය මන්පෙත් විවරකලි කවුද? අම්මා තාත්තා. බුදුහාමර දේශනා කළා අම්මා තාත්තා ඉදිරියේ මානිය තියාගන්න එපා. අතෝ ජෙට්ටම්මි භාතරි. පවුලේ වැඩමලා ඉදිරියේ මානිය තියාගන්න එපා. දැන් මෙතන ඉන්නවද පවුලේ වැඩිමල්ල අය? අඩියක් දෙකක් උඩින් යන්න ලේස් තියෙන්න එපා මේ ටික අහලා. එතකොට ඒකත් මහණියම තමයි හොඳේ. ඒ කියන්නේ පවුලක වැඩිමලා කියලා කියන්නේ කවුද? අනුප්‍රාප්තික චරිතය. බලන්න අම්මා ගෙදර නැති වෙලාවට අම්මගේ වගකීම් ටික පවරන්නේ කාටද? ඈ ලොකු අක්කටනේ. කියන්නේ නැද්ද ලොකු දුවේ? මං එනකන් එහෙම එහෙ යන්න එපා. නංගිල මල්ලා ඇහි දැම්ම වගේ බලා ගන්න. වෙලාවට කවන්න, වෙලාවට නාවන්න, වෙලාවට නිදි කරවන්න. අන්න බලන්න. තාත්තා ගෙදරින් එළියට යනකොට තාත්තගේ භූමිකාවේ වගකීම් ටික පවරන්නේ කාටද? ලොකු අයියටනේ. ලොකු පුතේ එහෙම ඇවිදින්න රත්තියාදු යන්න එපා. ගියත් රෑනොහු ඉන්න ඕන. මං එනකන් අම්මයි නංගිල මල්ලයි බලාගෙන පරිස්සමට ඉන්න ඕන. සාමාන්‍යයෙන් අපේ රටේ නීති ක්‍රමයේ තුල පවුලක මහගේ අයිති වෙන්නේ කාටද? බාලයට. හැබැයි හොඳට හොයලා බලන්න තාත්තත් එක්ක එකතු වෙලා ඒගේ අලුත් වැඩියා කරන්නේ නැත්නම් අලුතෙන් හදන්නේ කවුද? ඔව් පවුලේ වැඩිමලානේ. දන්නේ නැද්ද කවදක හරි ගෙදරින් එළියට බහින්න වෙනවා කියලා? ඒක තමයි. ඔය ඉස්සර අපේ පවුල් වල 7-8 දෙනා දරුවෝ හිටියනි. එහෙම 7-8 දෙනා දරුවෝ ඉන්න ගෙදරක තාත්තා අකාලේ මියදුනොත් මොකද වෙන්නේ? ඒ පවුලේ වැඩිමලා අවිවාහකයි. ඇයි? පවුලේ බර කරට අරගෙන සියලු බර ඇද්දා තමන්ගේ අනාගතේ පරදුවට තියලා. ඒ වැඩිමලාගේ හැටි පවුලේ. මම මේ හැබැයි කියන්නේ යුතුයකම් දන්න වැඩිමල්ලු ගැන. හැන්දෑවට අර කටගොන්න බීගෙන ඇවිල්ලා අම්මට මේ සහෝදර සහෝදරියන්ට අතේපයි හයිය පෙන්නන අයියලා ගැන නෙවෙයි. එහෙම නැත්තම් තමන්ගේ සහෝදරය සහෝදරියගේ දියුණුව දැකලා ඊර්ෂ්‍යා කරන අක්කල ගැනත් නෙවෙයි. පවුලේ වැඩිමලා ඉදිරියේ මානෙ තියන්න එපා. ආචාර්යේ චතුත්තම්මි උගන්නන ගුරුවරු ඉදිරියේ මානිය තියාගන්න එපා. මේ ගුරුවරයා කියන වචනය හැදලා තියෙන්නේ බොහොම ගැඹීර අර්ථයකින්. ගු කියන අකුරෙන් අදහස් කළේ අඳුර. රු කිව්වේ පළවා හැරීම. වර කියන්නේ උත්තමයා. අඳුර පළවා හරින උත්තමයා කවුද? අන්න ගුරුවරයා. ගුරුවරයා ඉදිරියේ මානිය තියාගන්න එපා. ඇයි? අපිට යම් තැනකට එන්න අවශ්‍ය 6-4 කියා දෙන්නේ ආදරණීය ගුරුවරු. බලන්න ලෞතුරා බුදුහාමුදුරන්ට අපි කියන තිලෝගුරු කියලා. තිලෝගුරු වෙච්ච ලෞතුරා බුදුහාමුදුරුවොත් බුද්ධත්වයේ ලබලා ගුරුවරයෙක් හොයාගත්තා. ඒ ධර්මය තමන්ගේ ගුරු තනතුරේ තියාගත්තනේ. ඉස්සෙල්ලම බණ කියන්න සාම්පති බ්‍රහ්මවිල ආරාධනා කළාම කල්පනා කළා කාටද බණ කියන්න ඕන? මතක් වුණේ කවුද? ගුරුවරු දෙන්න ආලාර කාලහම උද්දකරාම් පුත්ත ඒ දෙන්න නැති නිසා තමයි අන්තිමට අර පස්වග තවුසන්දිහවට හැරුණේ. ඒ නිසා ගුරුවරු ඉදිරියේ මානිය තියාගන්න එපා. එහෙනම් මේ කාරණා හතර මේ සූත්‍රයේ විස්තර කරනවා. මොකද්ද? මානය තබා නොගත යුතු පුද්ගලයෝ හතරයි. අම්මා තාත්තා, පවුලේ වැඩිමලා, ගුරුවරු. හරි. ඔය කාරණා හතර මතක තියාගන්න. හැබැයි මං කිව්වේ නෑ මානත්තද්ද බවුනට මොකද වුනේ කියලානේ. මේ සියල්ල අහගෙන හිටපු මානත්තද්ද බවුන වහාම හුනස්සනේ නැගිට්ටා. නැගිටලා ලෞතුරා බුදුහාමර ළඟට ගිහිල්ලා කියනවා, අනේ භාග්‍යවතුන් වහන්ස, වසා තිබූ දොරක් විවර කළා වගේ, යටිකුරුව තිබූ දෙයක් උඩුකුරු කළා වගේ, නොමග ගිය කෙනෙකුට මග පෙන්නුව වගේ, අඳුර යන කෙනෙකුට පහනක් පත්තු කරලා අතට දුන්නා වගේ, මෙතෙක් මානේ අඳුරෙන් වැසී තිබිච්ච මගේ නැනස පෑදුව ඔබ වහන්සේ, අද පටන් මා ඔබ වහන්සේ සරණ යනවා. එතෙක් අම්මට තාත්තටවත් වැන්දේ නැති මානත්තද්ද බමුණ පින්නතුනි ලෞතුරා බුදුහාමුදුරන්ගේ පාකමල් මත වැඳ වැටුණා. තෙරුවන් සරණ ගිය බුද්ධ ශ්‍රාවකෙක් වුණා. එහෙමනම් සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තේ එන මානත්තද්ද සූත්‍රය ඇසුරුණේ මේ ධර්ම කාරණාව ඔබට පැහැදිලි කළේ. මේ ධර්ම කාරණා අපේ ජීවිතෙත් මානය දුරු කිරීමට, අනතිමානය ඇති කර ගැනීමට ඒකාන්ත වශයෙන්ම ඉවහල් වීවා කියලා ප්‍රාර්ථනා කරමු. ගණේ වේවා ඓතිහාසික පුරාණ විහාරස්ථානයේ අද දවස තුල සිද්ධ කරන්නට යෙදුණු මෙම උතුම් ආගමික වැඩසටහන් මාලාවේ මේ මොහොතේ ධර්ම දේශනාවේ දායකත්වය දක්වන්නට යෙදුණා ගණේ වේවා පදිංචිව සිටි PM සිරිවර්ධන ආදරණීය ස්වාමි පුරුෂයාට, කිරිදිගල්ලේ පදිංචිව සිටි PM කිරිහාමි සහ EM ඩිංගිරි අම්මා මාපියන් දෙපළට, ඒ වගේම පවුලේ මිය පරලව ගිය සහෝදර සහෝදරියන් ඇතුළු සියලු ඥාති සමූහයාට පින් අනුමෝදන් කිරීමේ අරමුණු පෙරදරි කරගෙන, ඒ පවුලේ දූ දරුවන් විසින්, ඒ වගේම PM මැණික්හාමි මෑණියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම කියන අරමුණු පෙරදරි කරගෙන මේ ධර්ම දේශනාමය පින්කමේ දායකත්වය දක්වන්නට යෙදුණා. එහෙමනම් ඒ දායකත්වය දක්වන්නට යෙදුණු පින්වතුන්ගේ අරමුණු සඵල වේවා. නමින් මිය පරලව ගිය ආදරණීය ස්වාමියා මව්පියන් ප්‍රධාන කොටගත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් වේවා. මේ විහාරස්ථානයේ වැඩ සිට අපවත්ති වදාලා අති උතුම් මහා සංඝ රත්නයට පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් නායක හාමුදුරුවන් අපේ කත්නෝරුවේ හාමුදුරුවන් ප්‍රධාන මහා සංඝ රත්නය නමින් මිය ගිය ඥාතීන් වේද, රට ජාතිය වෙනුවෙන් දිවිදු රණවිරුවන් වේද, සියලු දෙනාටත් පින් අනුමෝදන් වේවා. උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියා. දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා, සතුටු වෙත්වා. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් මේ උතුම් ආගමික කටයුතු අද දවස තුල ලංකාව පුරා පමණක් නෙවෙයි ලෝක පුරා විකාශනය කරන ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ආයතනයේ කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාටමත්, ඒ වගේම උතුම් පින්කම සඳහා අවශ්‍ය අනුශාසනා මඟ පෙන්වීම සිද්ධ කරන්නට යෙදුණ අතිගෞරවනීය නායක හාමුදුරුව කත්නෝරුවේ සිරිධම්ම පණ්ඩිත හාමුදුරුව ප්‍රධාන කොටගත් විහාරත් මහා සංඝ රත්නයටත් නිරෝගී සුවය චිර ජීවනයේ උදෙසා උදාර පින්කම හේතු වාසනා වේවා. හැමෝටම උතුම් නිවනේ සැනසීමට මේ පිනත් කුසලයක්ම වේවා වේවා කියලා සාදු සාදු දෙවියන්ට පින් දෙයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා.
1: සාදු සාදු සාදු. අපේ හාමුදුරනේ, අපි සමාජ ජීවිතය ගත කරන විට අපි අනිවාර්යයෙන්ම දැනගත යුතු සහ අන්තර් සම්බන්ධතා පවත්වා ගනිද්දී ඉතාමත් මටසිලිති මෘදු සම්බන්ධතා පවත්වා ගන්නට අවශ්‍ය ඉතාමත් වටිනා ධර්ම දේශනයක් අපට

අපිට දැනගන්නට හැකියාව ලැබුණා. ගෞරවනීය දේශකයන්න් වහන්සේ පැපිලියාන සුමිත්‍රා දේවී මහපිරිවෙන් ගරු පරිවෙනාධිපති රාජකීය පඬිතුක ශාස්ත්‍රපති පූජ්‍යපාද ගොම්බද්දල දමිත අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට සදහැවතුනි අප සිරු දිනාම සාදුනන් දනවා ප්‍රාර්ථනා කරමු. මේ මොහොතේ චිරජීවනයේ නිදුක් නිරෝගී සුවය ලැබ තවත් කාලයක් මේ ධම් සංනිවේදනය කරන්ත අවසි ශක්තිය

0: සන්ධ්‍යාව කව සහතරයි විනාඩි 23යි.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහක් හරියට හරියද
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5
4: මානවීය ප්‍රීමියම්

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර
2: කොළඹින් කතා කරන රේඩියෝ ස්ලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි
3: ලංකා ගුවන් විදුලි ප්‍රචාරය
2: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි
1: රේඩියෝ සියවසක උන් රාව ලෝකණය
0: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
1: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
0: විද්වත් දේශන සමක විවෘත සංවාදය
1: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයින්ගේ සහභාගීත්වයෙන්
0: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා පසන තුනට
1: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
0: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
1: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය FM 93.5 FM 93.7 Lakhanda Radio ITN

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකඩහගින්න වෙලාව හවස 4 විනාඩි 45යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
5: ලකන මොමනින් ඒසල්
6: සම අනුග්‍රහය
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක රින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

සීම සහිත ස්වාධීන රූපවාහිනී සෙවයේ විකාශනාගාර සඳහා මාසික කුලී පදනම මත රියතුරු සහ ඉන්ධන සහිතව වාහන සෙවයේ යෙදවීමට මිල කණන් කැඳවනු ලැබේ. හුන්නස්කෙරිය විකාශනාකාරය සඳහා වායු සමනය රහිත 2000 වසර හෝ ඊට පසු නිෂ්පාදිත දොර 4 ඩබල් කැබ් රථයක්, මඩොල්සිම විකාශනාකාරය සඳහා 2011 වසර හෝ ඊට පසු නිෂ්පාදිත ත්‍රිරෝද රථයක්. වැඩි විස්තර සඳහා අමතන්න 0112 774 594, 0112 775 493. වැඩි විස්තර සඳහා 2026 ජුලි 7 වන දින දිනමින පුවත්පත බලන්න.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: 75%කටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
2: ක්‍රිමිරාජ සුවසේ ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න નેවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසේ
2: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේවට එක්වන්න සාතර අනුග්‍රහය
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
2: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින්
0: Lakhanda Radio ITN

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: ලක්හඬ රේඩියෝ ITN.
2: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි දැන්.

0: ශාම් ජයරත්න අධ්‍යක්ෂණයක්.
1: වැඩි දෙනෙක් සුරජ්ජත් එක්ක මේ දේවල් කතා කරන්න හොඳයි කියලා.
2: ඔයා හිතනවාද අයියා මේ දේට කැමති වෙයි කියලා?
1: කැමති වුණා අකමැති වුණා මේ දරු දෙන්නේ මොනසෙට අයිති? මං කැමති නැහැ යශෝ දරු දෙන්නත් තරම් කුලී ගෙවල් ගන්නවට. මං කැමති නැත්නම් දරුවන්ගේ තාත්තා කොහොමද

0: අපේ මේ අපි කොණ්ඩේ ටිකක් කොට කරමුද? දැන් ඉස්සරහට රස්නේ කාලේ එන්නේ. ඈ? දැන් මාස ගාණක් මේක වවාගෙන හිටියා මද?
1: අනේ අම්මේ, ශාරුකාන්ගේ කොණ්ඩේ කපනකම් මම වවනවා.
2: ආයි මේ ශාරුකාන්ගේ චිත්‍රපටියක් ආපු දවසට තමයි මෙයා මේ කොණ්ඩේ කපන්නේ.
3: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7ේම මහජන සම්පත, රටටම සම්පත.
0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.

0: හවස පහයි විනාඩි 13යි.
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කේල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: දශකාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 7374
4: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මුදලාලි
2: අනෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
3: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උටවමට මෙහෙම කරයි කියලා ඊ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
2: විජේ දාන්න ඔක්කොටම
1: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
4: හොඳ වෙලාවට ඔයාව නැත්තම් අපි තහුවෙමු
5: මිරිස් නම් මිරිස් විජේ මිරිස්

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වඩේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබින්

0: රටට වග කියන රේඩියෝ. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
2: ඇයි මේ සත්තර ලොකු ගයක් තිබිලා මේ වගේ තැනකට එන්න හිතුනේ?
3: හාබෝ කරගන්න තිබ්බා. උදේ ඉඳන් රෑ වෙනකන් අප්පච්චිගේ බණ අහන්න එන පිරිවරෙන් නැත්ත. පොලිටිෂියන්ස්ලා, නායක හාමුදුරුවරු, පූජකවරු, කවුදනේ අපේ ගෙදරට එන්නේ නැත්තේ? හැම එකම රින්ගනවනේ.
1: දෙයියන්ගෙම පිහිටයි.
4: මම ටික දවසකට දරුවෝ අපේ ගෙදර එක්ක යන්නේ.
5: නෑ නෑ නෑ, ඔන්න මං එයා බලාගන්න.
4: ආනන්ද කියන්නේ නරක කෙනෙක් නෙමෙයි. මේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම එයාට පැහැදිලි කරලා දුන්නොත් එහෙම එයා උන ටික දවසක් මට දරුවත් එක්ක ඇවිල්ලා මෙහි ඉඳ ඉඩ දෙයි.
5: මේ රූපා මේ මොකද හවුස්සන්න එපා. අයිකල දාන්න දුන්නම උඹ දාන්න එනවද?
1: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.

0: තියදිනබල රාත්‍රී හතට ලක්කනෙන්
1: සඳදතාර සඳදතාර
2: FM 93.5 FM 93.7 ලකන රඩියෝ ITN
3: හවස පහයි විනාඩි 35

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: හවස 5 විනාඩි 40යි දැන්.
2: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: 75 සිරකටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
4: ක්‍රිමිරාජ සුවසඳ
5: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසඳ
5: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳට එක්වන්න සාදර අනුග්‍රහය
6: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
7: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: වෙලාව පස්සරු පහයි විනාඩි 45.
1: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න සම

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: විෂ මද්‍රව්‍ය උදුර නීති වශයෙන්ම තුරන් කරන බවට ජනපතිගෙන් සහතිකයක්. ණය ශ්‍රේණිගත කිරීම වලින් ශ්‍රී ලංකාව ස්ථාවරයි. ඇමති අනිල් ජයන්ත කියයි. ආයෝජනයේ ශ්‍රී ලංකාව හොඳම රටක් බවට ජාත්‍යන්තර බූල් අරමුදලෙන් ප්‍රකාශය. භූකම්පනයෙන් ජපානයේ 13 දෙනෙක් ජීවිතක්ෂයට.
3: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
1: හවස පහයි විනාඩි 52යි දැන්.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
0: ලකන රේඩියෝ ITN

0: ගුවන් විදුලි සංස්ථාවයි.
1: රේඩියෝ සියවසක පොළු රාවලෝකණය
2: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ ප්‍රතිය පාදක කරගත්
1: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
2: විද්වත් දේශන සමක විවෘත සංවාදය.
1: විජයනන්ද ජයවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
2: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
1: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
2: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
1: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය FM 93.5 FM 93.7 ලක්කඩ Radio ITN
3: හවස 6 විනාඩි 12යි. වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
2: ලකන්ඩ රේඩියෝ ITN

0: සුන්දර උඩල මත් නිර්මාණයක්.
1: තා වතුර එක.
2: මොකද මේ රවල්? හොඳ ලස්සන ගෑල්ලා මේ.
1: මොකක්? ගෑල්ලා මේ මම?
2: ඔය ලස්සන. ඒකට කවුරුත් කියලා නෑ.
1: ඒ කාලේ යාඩ් එකේ ටැප් එකක් තියෙනවා. ඒකෙනුත් අතර බොන්න පුළුවන්.
0: සිහිනක තනි වෙලා.
3: මම දන්නවා මගේ ඉස්සරහ ඉන්නේ කියලා. කියන්. ඒ තට්ටු කරේ.
4: දොර හැරෙනවද බල.
3: මොන දොරද?
4: ඔයාගේ හනුවත දොර.
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
5: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: Lakhanda Radio ITN. From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: ලක්හඬ Radio ITN.

0: на столе.
1: සිදුහත් කුමරුගේ මහා අභිනික්‍රමයේ සිදුව ඇසලපුන් පොහොය අදයි. විෂමත් උදුර නියත වශයෙන්ම තුරන් කරන බවට ජනපතිගෙන් සහතිකයා. නය ශ්‍රේණිගත කිරීම වලින් ශ්‍රී ලංකාව ස්ථාවරයි. ඇමති අනිල් ජයන්ත කියයි. ආයෝජනයේ හොඳම රට ශ්‍රී ලංකාව බවට ජාත්‍යන්තර බුල් ආයතන වලින් ප්‍රකාශ. ආහාර සුරක්ෂිතතාවට ගොවි ජනතාව නගා සිටුවන බවට ඇමති ලාල් සහතික වෙයි. මිලියන 168කින් ඉදිවනු වරාය සෞඛ්‍ය කාර්යාලයේ වැඩ ආරම්භ කෙරේ. ජපාන භූකම්පනයෙන් 13 දෙනෙක් ජීවිතක්ෂයට අතුරුදණ්ඩයි සොයා බෙහියොම්. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද විවිලේ ශාස්ත්‍ර ඉතිහාසයේ වැදගත් සිදුවීම් බ්‍රසක් සන්තු වහන්වෝ ඇසලපුර පසළොස්වක පොහොය දිනයේ අදට යෙදී තිබෙනවා. සිදුහත් කුමරු බෞකුස පිළිස්ත ගැනීම, සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කිරීම, බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්මදේශනයේ ලෙස ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් අද වැඩි පොහොය දිනකයි සිදුවුණේ. රාහුල කුමරුගේ උපත තීර්ථකයන්ගේ බාණය බෙදීම සඳහා යමමහා පෙළහර පෑම කීර්තිශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ සියම් රටෙන් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස කෙන්වා ශ්‍රී ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීමද අද වැඩි පොහොය දිනක සිදු වූ විශේෂ සිදුවීම් අතරට ඇතුළත්. අරිට්ට කුමරු ඇතුළු 50 දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබුවේද අද වැඩි පොහොය දිනකයි. දන්ත කුමරු සහ හේබාලා කුමරිය දන්ත ධාතුන් වහන්සේ අද වැඩි පොහොය දිනකයි ලක්දිවට වැඩම කළේ. ශාස්ත්‍ර ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සැටවහන් වූ අද දිවින පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් පැවැත්වුණා. ස්වාධීන රූපවාහිනී සමනක්‍රස් වැඩසටහන මෙවර කෙනාවේ නිකවරටිය ගන්නේවැව පුරාණ විහාරස්ථානයේ සිට සදැවතුන් සිල් සමාදන් කරවීම සිදු කරනු ලැබුවේ පූජ්‍ය කත්නරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ විසින්.
2: ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මේ ජාතියේ බණ මඩුව වගේ තමන්ගේ දෙවුර මත පැවරුණුවේ වගකීම ඉටු කරමින් යන ගමනේදී උතුම් වූ ඇසලපුර පසළොස්වක් පුන් පොහෝ දිනේදී සජීවීව මුළු ලෝකයටම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ පණිවිඩය අරගෙන යන්න කටයුතු කරන දවසක මොහොතක්. උපදිනව ජරාවට පත් වෙනවා, ව්‍යාධියට පත් වෙනවා, මැරෙනවා. මේ ධර්මතා හතරට පමණක් ගොදුරු වෙලා නොයෙක් දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරිච්ච මේ සංසාරේ මනුස්ස ලෝක, പ്രേත ලෝක, තිරිසන් ලෝකවල උත්පත්ති ලැබලා නොයෙක් පීඩාවන් වලට පත් වෙලා යන ගමනේ පින්නතුනි අදිෂ්ඨාන කරමු නිවන් දකින්න පාරමිතා පුරන්න ඕනේ.
1: භවන වැඩසටහන, ධර්මදේශනා සහ ආශිර්වාද පහන් පූජාද සවන ක්‍රස් වැඩසටහනේදී පැවැත්වුණා. ඊට සමගාමීවයි රුක්රෝපණ වැඩසටහනක් සහ වෛද්‍ය කඳවුරක් සංවිධානය කර තිබුණේ. දන්සැල්ද පැවැත්වුණා. බෞද්ධ මෙන්ම අන්‍යාගමික ජනතාවද මෙම වැඩසටහනවලට එක්වී සිට බවයි අප නියෝජිතයන් සඳහන් කළේ. ලක්හඬ ගුවන්විදුලියේද අද දවස පුරා ආගමික වැඩසටහන් විකාශය කිරීමට කටයුතු කළා. රට මුහුණ දෙන විශාලතම ව්‍යසනය මද්‍රව්‍ය උදුර බව ජනාධිපති අනුර කුමාර සනායක මහතා ප්‍රකාශ කළා. ඒ මැඩ පැත්වීම වත්මන් රජයේ ප්‍රධානතම අරමුණ බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ඒ ගාල දිස්ත්‍රික් විශේෂ සම්පාදකන කමිටු රැස්වීමට එක්වෙමින් සාකච්ඡාව ගාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සිට දවයක පුනරුත්ථාපන වියදම් අඩුකර 4% වන ප්‍රාග්ධන වියදම් ඉහළටැන්වීමේ අරමුණෙන් ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. 2027 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන 2ක් වෙන් කිරීමට සැලසුම් කර තිබෙනවා. එය 40%ක වැඩිවීමක්. බණ්ඩාරකාරයට ලැබෙන සෑම රුපියලක්ම රටේ සංවර්ධනයට සහ උන්නති උදෙසා යෙදවීම අපේක්ෂාව බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ. අනාගත පරපුරට ණයක වීමට සිදු නොවන මූල්‍ය විනයක් සහිත රටක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ප්‍රත්මක නිවාස වැඩසටහන්වල ප්‍රගතියද විමසා බලා තිබෙනවා. රේබිලින් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රගතියද සාකච්ඡා කළා. දිට්ව අපදා සහන කටයුතු වෙනුවෙන් වෙන් කළ මුදල් මෙම මූල්‍ය වර්ෂය තුළ වියදම් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ගාල්ල නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වුණා. දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කර තිබෙනවා. ව්‍යාපෘතිවලින් සිට අනුව කටයුතු මෙවැනි විට අවසන් කර ඇති බවයි හෙළිවුණේ. ආයතන අතර පවතින ගැටුම හේතුවෙන් ඇතැම් ව්‍යාපෘති ප්‍රමාද වීම පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා. ග්‍රාමීය සංවර්ධනය සඳහා රුපියල් බිලියන 250ක ප්‍රතිපාදන යටතේ ව්‍යාපෘති 122ක් අනුමත වී තිබෙනවා. එන් ව්‍යාපෘති 57ක වැඩ දැනටමත් අවසන්. නිෂ්පාදන ආර්ථික, ආහාර සුරක්ෂිතතාව, සමාජීය පාරිසරික, මානව සම්පත් සංවර්ධන සහ සැපියුම් ජාල ප්‍රවේශය මෙන්ම රැකවරණය කෙරෙහිද අවධානය යොමු කරමින් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි. දිස්ත්‍රික් නිලස වෙළඳ කාර්යාල ඉදිකිරීම සහ පාසල් ක්‍රීඩා පරිසංවර්ධනය සඳහාද විශේෂ ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. ක්‍රීඩාව සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන වෙන් කිරීමට රජය සූදානම් බවත් එවෙනුවෙන් ජාතික සැලැස්මක් කඩමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
0: අපි ක්‍රීඩා සංස්කෘතිය කියලා ඇත්තටම අපේක්ෂා කරේ ක්‍රීඩා පිටි හදන එකම නෙවෙයි. ඒක ඊට වඩා වෙන සංකල්පයක්. මිනිස්සු අතර ක්‍රීඩාව තමන්ගේ සංස්කෘතියේ කොටසක් බවට පත් වෙනවා. දෛනික ජීවිතයේ කොටසක් බවට පත් වෙන්නේ කොහොමද? ක්‍රීඩාව. ඒක තමයි අපිට සංස්කෘතියෙන් වශයෙන් අවශ්‍ය. මේ වෛද්‍ය ගැට විශාල ප්‍රමාණයක් මතුවලා තියෙන මොකක් නිසාද? නිරෝගී සම්පන්න ජීවිතයක් නොමැතිකම. මේ ක්‍රීඩාව ප්‍රති ක්‍රීඩාව නැමැති. හැබැයි අපේ ගමක කෙනෙක් ගැහෙනවා මේ බැරි වෙලාවත් උදේ නැගිටලා ඇවිදින්න පටන් ගත්තොත් එයාට නම් අමුතු ලෙඩක් හැදුනා වගේ තමයි එයා දිහා බලන්නේ. ඇයි? ඒක සංස්කෘතියක් බවට පත් වෙලා නැහැ. අන්න ඒක වෙනස් කරන එක තමයි ක්‍රීඩා සංස්කෘති වැඩපිළිවෙලේ අරමුණ. කොහොමද අපි සංස්කෘති මේක? ඒක මතවාදයක්. ඒක සංකල්ප ගොඩනැගීමක් නේ. ඒ නිසා අපි හිතන්නේ ටිකක් පළාත් දිස්ත්‍රික් ඇතුළත මේ දිස්ත්‍රික් සැලැස්මක් අපිට අවශ්‍යයි. කොහොමද සංකල්පයක් ලෙස අපි මිනිස් ආකල්ප පරිවර්තන ඇති කරන්නේ? කොහොමද අපි ක්‍රීඩාව පිළිබඳව? මෙන්න මේක තමයි අරමුණ. ඒක සැලකිත ප්‍රමාණයකින් විනය, ඒකෙන් අපිට නිරෝගී සම්පන්න ජීවිතයක්, විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවකට සැලකිත මුදල් ප්‍රමාණයක් අපේ ක්‍රීඩා සංස්කෘතියට වෙන් කරන්න ලෑස්ති. හැබැයි ඒකෙන් තේරුමක් නෑ අපෝ පිට්ටනිය හදන එක නම්, බෝල බෙදන එක නම්. ඒ නිසා ඒ සංකල්පයට මම හිතන්නේ මේ ආයතන තුන බෙද කරලා ලබන වෘත්තට අදමු කොනේ.
1: විෂ භද්‍රව්‍ය උදුර මුල්ලිපුටා තැබීමේ රටම එකට ජාතික මෙහෙයුමේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරුණා. ගාල්ල දිස්ත්‍රික්කයෙන් මේ දක්වා විෂ භද්‍රව කිලෝග්‍රෑම් 120කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන ඇති බවටයි මෙහිදී අනාවරණය වුණේ. ජනාධිපතිවරයා සිදු කළ විමසීම් වලට පොලිස් නිලධාරීන් පිළිතුරු ලබා දුන්නා.
3: මේ ගාල්ල දිස්ත්‍රික්ක විශේෂ පොලිස් ස්ථාන 29ක් තියෙනවා. මේ පොලිස් ස්ථාන 29ෙම නිලධාරීන්ගේ සහයෙන් හෙරොයින් වැටලීම් 5199ක් කරන් තියෙනවා සර්. මේ 5199 බර වශයෙන් ගත්තොත් කිලෝග්‍රෑම් 52යි ග්‍රෑම් 200ක් වගේ ලොකු ප්‍රමාණයක් සර්. මේක වටිනාකමක් වශයෙන් ගත්තොත් වටිනාකමට පෙරළුවොත් මේක රුපියල් මිලියන 1045ක වගේ ලොකු ප්‍රමාණයක් සර්. ඒකම අපි අයිස් වැටලීම් කරලා තියෙනවා 4660ක් අත්දැකීම් කරන් තියෙනවා සර් පුද්ගලයෝ. ඒ අයිස් වල බර ප්‍රමාණය ගත්තොත් සර් කිලෝ 32.8ක් වගේ ලොකු ප්‍රමාණයක් සර්. මේක වටිනාකම ගත්තොත් සර් අයිස් වල වටිනාකම රුපියල් මිලියන 524ක් වගේ ලොකු ප්‍රමාණයක් සර්. ඒකම ගංජා කුෂ් වගේ වද්‍රව වැටලීම් ගත්තාම සර් වැටලීම් 2075ක් කරලා තියෙනවා. ඒ ප්‍රමාණය කිලෝග්‍රෑම් 9.7ක් වගේ ලොකු ප්‍රමාණයක් සර්. වෙළඳපොළ වටිනාකම ගත්තොත් සර් මිලියන 48කට වැඩි ප්‍රමාණයක් සර්. ඒකම සර් කොකේන් ගත්තත් මිලියන 12ක වගේ ප්‍රමාණයක්, හෂීෂ් මද්‍රව්‍ය ගත්තොත් සර් මිලියන 4ක වගේ ප්‍රමාණයක් අපි අතුරුදහන් කරලා තියෙනවා සර්. මේ වැටලීම් සියරම 12608ක් කරලා තියෙනවා සර්. මේක මුළු විෂ මද්‍රව්‍ය බර ප්‍රමාණය ගත්තොත් සර් කිලෝ 119ක් වගේ ලොකු ප්‍රමාණයක් සර්.
0: මේක තමයි මේ වෙලාවේ අපේ රටේ තියෙන විශාලම ව්‍යසනය. මේක මැඩපවත්වන්න ඕන. මේක මැඩපවත්වන්න පුළුවන්. හැබැයි අපේ ජනතාවගේ රාජ්‍යාන්තර සහය මේකට අවශ්‍යයි.
1: ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුව ආයතනයේ නවතම ශ්‍රුණිගත කිරීම්වලට අනුව මේ වසරේ ජූලි මාසය වන විට ජාත්‍යන්තර ඩය ශ්‍රුණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පෙර පැවති C+ තත්වයේ අඛණ්ඩව පවතින බව හෙළිවෙතැයි අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. ආර්ථික කම්පන කිහිපයකට මුහුණ දී තිබියදීත් මෙවැනි තත්වයක් අඛණ්ඩව පවත්වා ගැනීම රජයේ ආර්ථික කර්මනාකරණයෙහි සුවිශේෂී ජයග්‍රහණයක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
4: ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම, ඒ වගේම විදේශ විනිමය ගෙවීම පිළිබඳ කියන කාරණාවලදී ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුව කියන ආයතනය විසින් සිදු කරන ලද නවතම ශ්‍රේණිගත කිරීමට අනුව 2026 ජූලි මාසයේදී ඔවුන්ගේ ණය ශ්‍රේණිගත කිරීමේ කලින් තිබිච්ච මට්ටමේම පවත්වාගෙන තියෙනවා. අපිට ඒක හැකියාව ලැබිලා තියෙනවා C+ කියන තත්ත්වය. විශේෂයෙන් අපිට ඒක වැදගත් වෙන්නේ ආණ්ඩුවට මේ හැකියාව ලැබෙන්නේ ඒ ණය ශ්‍රේණිගත කිරීමේ ස්ථාවරත්වයේ එහෙමම පවත්වාගෙන යන්න විශාල බාහිර කම්පන දෙකකට මුහුණ දෙන තත්වයකදී. එකක් තමයි අපි කවුරුත් දන්නා දිත්වා සුලිකුණාටුවෙන් මුළු ලංකාවටම ඇතිවෙච්ච කම්පණයෙන් ආර්ථිකයට විශාල බලපෑමක් සිද්ධ වුණා. අපි ඒ සමනය කරගත්තා. ඒ වගේම නිසි ක්‍රියාමාර්ග ගත්තා. ඒ වගේම ඔරොත්තු දීමේ හැකියාව, ඒ කියන්නේ අපේ ආර්ථික ගමන් මාර්ගය වෙනස් කරගන්නේ නැතුව, හකුලන්නේ නැතුව ඉදිරියටම අරගෙන යන්න අවශ්‍ය වෙන විදියට ඔරොත්තු දීමේ හැකියාව රට තුළ නිර්මාණය කිරීමේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ ශ්‍රේණිගත කිරීම පල්ලහැට වටන්නේ නැතුව පවත්වාගෙන යන්න පුළුවන් වුණේ. ඒත් එක්කම මැද පෙරදිග ඇතිවුණු මේ යුදමේ තත්ත්වෙදී එක තාමත් පහව ගිහිල්ලා නැහැ. ඒ වගේම මෙතන විශාල අවදාන තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ වැනි තත්ත්වයකදී පවා අපි පවත්වාගෙන ආපු මූල්‍ය විනයේ ප්‍රතිඵලයක් විදියටත්, නිසි ආණ්ඩුකරණයේ ප්‍රතිඵලයක් විදියටත් ණය ශ්‍රේණිගත කිරීමෙන් අපි කලින් තිබිච්ච තත්ත්වෙම ආරක්ෂා කර ගැනීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒක අපි විශේෂ ජයග්‍රහණයක් විදියට දකිනවා.
1: වැඩිදුරටත් අදහස් දක්වූ අබාධ්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා
4: විශේෂයෙන් SNP තවත් අපිට ශ්‍රේණිගත කිරීමක් කරනවා. ට්‍රාන්ස්ෆර් ඇන්ඩ් කන්වර්ටබිලිටි රේටින් කියලා, කියන්නේ හුවමාරු සහ පරිවර්තනයේ ශ්‍රේණිගත කිරීම. ඒකෙදි සිද්ධ කරන්නේ ආයෝජකයෙක් තමුන්ගේ මුදල් කිසියම් රටකට අරගෙන ගියාට පස්සේ ඒ රට ඇතුලේ ආයෝජනය කරලා ලාභ උපයෝගුවාම ඒ ලාභ තමුන්ට අවශ්‍ය වෙලාවකදී නැවත තමුන්ගේ රටට අරගෙන යන්න හැකියාව තියෙනවා. ඒවා විදේශ විනිමය බවට පත් කරගන්න පුළුවන්ද? ඒ වගේම ඔවුන් ලබාගත්තු ණය ආපසු ගෙවන ණය, පොලි ආපසු ගෙවන ණය සේවාකරණය සඳහා දේශීය මුදල් විදේශීය මුදල් බවට පරිවර්තනය කර ගැනීමේ හැකියාව, ඒ වගේම මේ ආයෝජනයන් නිසි පරිදි ගෙන යාමේ හැකියාව තියෙනවද කියන එක තමයි මේ හුවමාරු සහ පරිවර්තනයෙන් බලන්නේ. එතන අපිට විශේෂ ජයග්‍රහණයක් අත්පත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. 2025ට සාපේක්ෂව 2025 දී තිබුණේ CCC+ කියන තත්වේ, එය අපි B- කියන තත්වයට දියුණු වෙලා තියෙනවා. සංචිත ගොඩනැගීම මේ ප්‍රමාණය අපි පවත්වාගෙන යන්නේ ආර්ථිකය හකුලවලා නෙමෙයි, ආනයන සීමා කරලා හෝ විදේශ විනිමය වෙළඳපොළට සීමාවන් පනවලා නෙමෙයි, ඒ සියලු ආර්ථික කටයුතු ඒ ආකාරයෙන්ම ගලා යන්න ඉඩ හරිමින් පුළුවන්කම ලැබිලා තියෙනවා මේ සංචිතය ඉලට යන්න. මේ 2026 ජූලි මාසයේ වෙනකොටත් රටේ අපේ අවුරුද්ද ඇතුලේ අත්පත් කරගත යුතු ආදායම් ඉලක්ක වලින් 63.5% අත්පත් කරගෙන තියෙනවා. අපි සහතිකයක් ලබා දෙනවා ආණ්ඩුව අයවැයේදී ඉදිරිපත් කළා. අපි මෙන්න මේ වියදම් ටික මහජනතාව වෙනුවෙන් කරනවා. මහත් සුබ සාධනයේ සඳහා වේවා, රාජ්‍ය පරිපාලනයේ සඳහා, මහජන සේවාවන් සැපයීම සඳහා වියදම් ප්‍රමාණයක් අපි ආයවැයේදී ඉදිරිපත් කරලා තියෙනවා. එන්නේ වියදම් කිසිදු ගැටලුවකින් තොරව වියදම් කිරීමට අවශ්‍ය මුදල් අපිට එකතු කරගැනීමේ හැකියාව තියෙනවා.
1: 2026 වසරේ ණය විනිවිද භාවයේ සහ ආයෝජන අවස්ථා බහුල ලෝ හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්වැතැයි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ප්‍රකාශ කළා. අන්තර්ජාතික මුල් ආයතන නිකුත් කළ නවතම දත්ත වාර්තා අනුව ඒ තහවුරු වන බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.
5: 2026 වර්ෂය සඳහා ලෝකයේ රටවල්වල ණය විනිවිද භාවයේ සහ ආයෝජන අවස්ථා පිළිබඳව විග්‍රහ කරන IIF ආයතනය සඳහන් කරන්නේ ලංකාව ලෝකයේ අනෙකුත් රටවල් එක්ක සංසන්දනය කරලා බලනකොට මේ වෙනකොට ආයෝජන අවස්ථා සඳහා ඉතාමත් හොඳ රාජ්‍යයක් විදිහට, ඒ වගේම ණය විනිවිද භාවයේ අතින් ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන රටක් විදිහට තමයි හඳුනාගෙන තියෙන්නේ. දැන් මේ සඳහා පසුබිම් වෙලා තියෙන කාරණා පිළිබඳ සලකා බලනකොට අපිට පැහැදිලි වෙනවා ලංකාවේ ආර්ථිකයේ යම් ආකාරයකට ස්ථාව වර ස්වරූපයකින් ඉස්සරහට ආවා. පසුගිය වසර දෙක තුලම 5%කට ආසන්න වර්ධන වේගයක් එක්ක අපි ගියේ. ඒ වගේම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ඉතාමත් හොඳ මට්ටමක තිබුණා. රජයේ ආදායම සැලකිය යුතු මට්ටමකින් වැඩි වුණා. ඒත් එක්ක රජයේ ණය ගැනීමේ අවශ්‍යතාවය සැලකිය යුතු මට්ටමකින් පහළ ගියා. මේ නිසා ආර්ථිකය තුල ක්‍රමයෙන් ස්ථාවර ස්වරූපයක් ගොඩනැගුණා. දේශපාලන ස්ථාවරත්වයත් ඒ තුල රට තුල ක්‍රියාත්මක වීමක් දක්නට ලැබුණා. මේ සියලු සුබිම් කාරණා පදනම් කරගෙන ඇත්තටම ලංකාව මේ වෙනකොට ආයෝජන අවස්ථා සඳහා ඉතාමත් හොඳව පවතින රාජ්‍යයක් විදිහට ඔවුන් හඳුනගෙන තියෙනවා. ඒ වගේම ලංකාව ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් සමග ඉතාමත් විධිමත් ආකාරයේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දියුණු කර ගැනීම, මෙන්න මේ වගේ සෑම පැත්තකින්ම බලනකොට අපිට ධනාත්මක දේවල් තමයි සිද්ධ වෙන්නට පුළුවන්කම තියෙන්නේ.
1: ගොවිජන ජීවිත නගා සිටුවීමට සහ ජාතික ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රජය කැප්වී සිටින බව අවාත කෙනි ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළා. ඒ අනුරාධපුරයේ පැවති විශේෂ ගොවි හමුවකට ක්‍රමයෙන් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරි වර්ගාභත්‍යංශයේ ඉදිරි වැඩසටහන් පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කිරීම ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම වෙනුවෙන් මෙම හමුව පැවැත්වුණා. එවැනි වැඩසටහන් ඉදිරියේදී දෙවෙනි පුරා පැවැත්වීමට නියමිතයි. විශේෂ ගොවි හමුව අමතමින් ලාල්කාන්ත මහතා සඳහන් කළේ අමාත්‍යංශයේ මූලික වගකීම ගොවි ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීම සහ රටේම ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම බවයි. යලකණ්ඩේ නවතම පිරිවැය වාර්තාවට අනුව රතු නාඩු අක්‍රයක පිරිවැය රුපියල් 175,943 වී කිලෝග්‍රෑම් එක පිරිවැය රුපියල් 70ක් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. සුදු නාඩු අක්‍රයක පිරිවැය රුපියල් 175,406ක් එම වී කිලෝග්‍රෑම් එක පිරිවැය රුපියල් 87ක් වෙනවා. සම්පා අක්‍රයක පිරිවැය රුපියල් 172,658ක් එම වී කිලෝග්‍රෑම් එක පිරිවැය රුපියල් 97ක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. කිරි සම්භා වී කිලෝග්‍රෑම් එක පිරිවැය රුපියල් 119ක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
6: මතක තියාගන්න, මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා තාම ආණ්ඩුවට කන් හැන්දකින්වත් බෙදාගෙන නැහැ. රාජ්‍ය සේවකයන්ට වැඩි කරා, ගොවියන්ට බෝරු සාමදාන වැඩි කරා, දිට්ටාව තව වැඩි කරා, වියලේ මණ්ඩලේ පටන් අරන් දිනවා. අපි එනකොට වී අටයක්වත් දෙන්න තරන්නේ නැහැනේ. දැන් අපි හිතන වීවල මිල ස්ථාවර කරන්න. මොකද වීවල මිල මේ ඉහළ පහළ යන එකෙන් ගොවියව සූරගෙන කනවා, ඊළඟට පාරිභෝගිකය සූරගෙන කනවා. අයි හාල්වල මිලත් නිතර එහාට මෙහාට යනවා. ඒ නිසා කවුරුත් හිතන්න එපා මේ වී ඇටේ මිල ඉහළ දැමීමම තමයි උත්තරය කියලා. ඒක සරල උත්තරයක්. එකම උත්තරය නෙමෙයි. දැන් අපි වැඩ පිළිලෙ මොකද? යාය වැඩසටහන් අපි ඩ්‍රයස් දෙනවා. චෙත වී වලින් තමයි වෙලෙන්දෝ මෝල් හිමියෝ ඔයගොල්ලන්ව ගසා කරන ප්‍රධාන තැනක් අද හදාගෙන තියෙන්නේ. අපි මේ ප්‍රශ්නය හරියට විසඳනවා. අපේ ආර්ථික ප්‍රතිපත්තිය තමයි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ගොවියගේ පංගුව ගොවියට එන්නම ඕන, ව්‍යාපාරිකයගේ සාධාරණ කොටස එයාට එන්නත් ඕන, මෝල් හිමියගේ සාධාරණ කොටස එයාට එන්නත් ඕන. පාරිභෝගිකයට කියන්නේ ආහාර සුරක්ෂිතතාවයේ පැත්තෙන්, ඊළඟ ගොවි ජනතාවට කියනවා තමන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ පැත්තෙන්. මේ දෙපැත්තම බැලන්ස් කරලා රටේ ඉන්න කිසිදු ආර්ථිකයට සම්බන්ධ වෙන කිසිදු කෙනෙකුට තමන්ගේ සාධාරණ පංගුව ලැබෙන විදියට අපි මේක තුලනාත්මක තත්ත්වයකට ගේනවා රටේ ආර්ථිකය.
1: එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා මහකණ්ඩය වේලාසනින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය වසන්ත සම්බරසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ රාජ්‍ය විධිමත් ආකාරයෙන් කටයුතු කරන බව පෙන්වා දෙමින්
7: කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සූදානම් වෙනවා. වැසි වැඩි වුණොත් පැල ගොයමට හානි වෙන්න පුළුවන් නිසා ඔක්තෝබර් මුල මහකන්න පටන් අරගෙන ටිකක් ගොයම ටිකක් වර්ධනය වෙච්ච ගොයමක් බවට පත් කරලා තියන්න පුළුවන් නම් හොඳයි කියන එක. ඒ නිසා අපි ගොයම ලබන නොවැම්බර් මැද වෙනකොට මාසයක එකහමාරක ගොයමක් තිබ්බොත් හොඳයි කියන තත්ත්වයට අපි ගියේ. ඒ නිසා අපි මේ පිළිබඳව ගත හැකි සියලු තීන්දුව තියන අරගෙන කටයුතු කරනවා. ගොවියා ගොයම් කපන්න දැන් කටයුතු කරලා තියෙනවා. මොකද අගෝස්තු මාසේ මැද වෙනකොට ගොයම් කපලා ඉවර කරනවා. ඒතර සැප්තැම්බර් මාසේ මැද ඉඳන් අපි කුඹුරු සූදානම් කරනවා. ඔක්තෝබර් පළවෙනිදා ඉඳන් වතුර දුන්නාම වපුරන්න පටන් ගන්නවා. අපේ ගොවියා එහෙම කම්මැලි ගොවියෙක් නෙමෙයි. ඒ නිසා අපේ ගොවියා හැමදාම කන්න දෙක වෙනුවට මැද කන්නකොත් වගා කරන්න සූදානම් වතුර දුන්නොත්. ඒ නිසා අපේ ගොවියා ගැන බය වෙන්න එපා. ගොවියා 100% ෂුවර් අපිට. කවුද ගොවියාගේ වී 120 ගන්න? ආණ්ඩුව. ඉතිහාසයේ වැඩිම වී ගන්න සල්ලි වෙන් කරපු ආණ්ඩුව මේ ආණ්ඩුව. මේ අවුරුද්දේ මිලියන 1600ක් වෙන් කරලා තියෙනවා. ගොවියාගේ වී 120 අරන් ජනතාවට සහන මිලට වී සහල් දෙන්නත් කටයුතු කරා.
1: ජාත්‍යන්තර දේශසීමා සෞඛ්‍ය ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කරමින් කොළඹ වරායේ නව පස්මහල් වරාය සෞඛ්‍ය කාර්යාලය විවෘත කෙරුණා. ඒ අමාත්‍ය වෛද්‍ය ලලිත ජාතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසුමාටා මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘතියට වැය කළ මුදල රුපියල් බිලියන 168ක් කොළඹ වරාය හරහා මෙරට ඇතුළු විය හැකි මහජන සෞඛ්‍ය අවදානම් කල්තිය හඳුනාගෙන ඒව වළක්වා ගැනීමයි මෙහි අරමුණ. හදිසි සෞඛ්‍ය අවස්ථාවන්ට කඩන ප්‍රතිචාර දැක්වීමද මෙමගින් අපේක්ෂා කෙරෙනවා. අදට වඩා හෙට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරායේ සෞඛ්‍ය කාර්යාලයේ ඉතිහාසගත වනු ඇති බවයි අමාත්‍ය වෛද්‍ය නලිත ජාතිස්ස මහතා මෙහිදී සඳහන් කළේ.
8: මේ අතර විශේෂ අවස්ථාවක් පොට් හෙල්ත් වරාය ආශ්‍රිත සෞඛ්‍ය සම්බන්ධයෙන් මම හිතනවා මේ අලුත් කාර්යාලය අදට වඩා වැදගත් වෙනවා. අද අපි ලෝකයේ ආර්ථික ජයග්‍රහණයේ කොටසක් අත්පත් කරගනිමින් ඉන්නවා. අපිට තිබුණු ආර්ථික අර්බුදයෙන් අපි ගොඩ ඇවිල්ලා ආර්ථික වශයෙන් ස්ථාවරත්වයකට පත් වෙමින් ඉන්නවා. දකින සමහර දර්ශක වලින් ලෝකයේ ආර්ථික ප්‍රගතිය අත්පත් කරගන්න රටවල් අතර අපි ඉහළින්ම ඉන්නවා. එවැනි අවස්ථාවකදී මේ වරාය කියලා කියන්නේ අපේ ආර්ථිකයත් එක්ක බැඳුණු අත්‍යවශ්‍ය කොටස. එනිසා මෙවැනි අවස්ථාවකදී අපිට සියවස්කට වැඩි කාලයක් ඉතිහාසයක් මේ වරාය සහ ආශ්‍රිත සෞඛ්‍යයට තිබුණාට ඊටත් වඩා වැඩිපුරකමක් ඉදිරි දශකයේ තුලදී අපිට ලැබේ. එතකොට අපි හම්බන්තොට ගාල්ල කොළඹ ත්‍රිකුණාමලයේ සාකච්ඡා සම්තුලිත කියන අපේ වරාය ආශ්‍රිතව අපේ සෞඛ්‍ය කටයුතු සහ නිරෝධායන කටයුතු වලදී අපේ කාර්ය මණ්ඩලයට ඉහළම සේවාව සපයන්නට අවස්ථාව මේ නැත්නම් මේ පරිත්‍යාගය අපිට වැදගත්.
1: සිලෝන් ටී විලේජ් තේකම්බඩ පස්සේ ව්‍යාපෘතිය වේගවත් කිරීම සඳහා රුපියල් මිලියන 237කට අධික අධික ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. 2003 වසර වන විට ශ්‍රී ලංකාවේ නිමිතේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400ක් දක්වා ඉරලැන්වීමයි රජයේ අපේක්ෂාව. එබෙන් මෙතේ අපනයන ආදායම ඇමරිකා ඩොලර් බිලියන 2.5 දක්වා ඉරලැන්වීමත් රජයේ අරමුණා. ඒ සඳහා තේකම්බඩ 500ක් පිහිටුවීමේ ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ කෙරුණා. ඒ සම්බන්ධ සාකච්ඡාවක් වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යාංශයේ දීපවත්වා තිබෙනවා. ඒ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සාම්ප්‍රදායික රාමුවෙන් බෙදී මෙම ව්‍යාපෘතිය සක්‍රිය මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මට්ටම් තුනකින් යුත් කමිටු පද්ධතියක් ස්ථාපිත කිරීමට පීවර ගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතියේ මූලික අදියර සාර්ථකව පවත්වාගෙන යාම වෙනුවෙන් රුපියල් මිලියන 237ක අතිරේක මුදලක් වෙන් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අල්ලසූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කරන බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා ප්‍රකාශ කළා. අල්ලස් සහ දූෂණයට එරෙහිව විධිමත් පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි රංග දිසානායක මහතා සඳහන් කළේ. ඒ දූෂණ තුරන් කිරීමට ජනතාවටද ප්‍රමුඛ වකිමක් පැවරී ඇති බව පෙන්වා තිබෙන
9: 2023 අංක 9 දන දූෂණ විරෝධී පනත හඳුන්වලා දුන්නට පස්සේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තියෙන්නේ මේ විමර්ශන පැවැත්වීම සහ නඩු පැවරීම කියන බලය විතරක් නෙවෙයි. වැරදි කරන්න කලින් ඒ නිවාරණය කරන්නේ කොහොමද? මිනිස්සු දැනුවත් කරන්නේ කොහොමද? ඒ කියන සියලු වගකීම දූෂණ විරෝධී පනත අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දීලා තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ඒක අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වගකීමක් විතරක් නෙවෙයි. මිනිසුන්ට ඌමනාවක් වෙලා තියෙනවා දූෂණයට විරුද්ධව වැඩ කරන්න. මහජනතාව අතර ඉන්න හැම කෙනාම එතනට යනවා නම් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලොකු වැඩක් කරන්න ඕනේ නැහැ. මිනිස්සු විසින්ම මිනිස්සු හැදෙයි. ඒක තමයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන දේ. අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව 100%ක් ස්වාධීන ආයතනයක්. ඒට රජයේ කිසිම සම්බන්ධයක් නැහැ. එතකොට අපිට පැකිස්තාන සියලුම පැමිණිලි සම්බන්ධයෙන් අපි විමර්ශන කරනවා. ඒවායේ තොරතුරු එළියට යනවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒ නිසා ඔබට ඒ තොරතුරු ගන්න ඕනේ නම් ඔබට තොරතුරු දැනගැනීමේ පණතෙන් ඉල්ලන්න පුළුවන්. එතකොට දැනගන්න පුළුවන් කාට කාටද විමර්ශන වෙන්නේ කියලා.
1: දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළමකල්ලේ කාවඩි පෙරමඩු බැසීමේ චාරිත්‍ර නිර්ිත වුවන් පරීක්ෂා කිරීමේදී ගංජා සහ අයිස් භද්‍රව්‍ය සමග 3 දෙනෙකු අත්අඩංගුවට බව පොලිස් බාධ ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුඩ්ල මහතා පවසනවා. දෙවිනුවර උත්පලවඩ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළමකල්ලේ කාවඩි පෙරහැර පිළිබඳ රට තුළ දැඩි කතාබහක් ඇති වුණා. ඒ පසුගිය වසරේ භද්‍රව භාවිත කර අශෝභන ලෙස හැසිරුණු බවට හඳුනාගත් කාවඩි කණ්ඩායම් කිහිපයක් ඉවත් කර සීමිත කණ්ඩායම් සංඛ්‍යාවකට ඉඩ ලබා දීමට බස්නායක නිලමේ ඇතුළු පෙරහැර කමිටුව ගත් තීරණයත් සමගයි. ඊට පක්ෂව සහ විපක්ෂව විරෝධතාද පැවැත්වුණා. සංවිධානාත්මක අපරාධකාරයෙකු බව කියන කංචිපාල ඉම්රාන් ඇමැත්තායයි කියන පුද්ගලයෙකු බස්නායක නිලමේවරයාට මරණ තර්ජන කරමින් සියලු කාවඩි කණ්ඩායම්වලට අවස්ථාව ලබා දෙන ලෙස තර්ජනය කර තිබුණා. මෙවැනි තත්වයක් හම්වේ කාවඩි නර්තනය සඳහා සහභාගී වීමට දෙවිනුරට පැමිණ සිටි කාවඩි කණ්ඩායමක් පරීක්ෂා කිරීමේදී ගංජා සහ අයිස් භද්‍රව්‍ය හම්වී තිබෙන්නේ. එම භද්‍රව්‍ය සමගත් අනුඩු ගත් සැක්කරුවන් 3 දෙනා බාතර බහිස්ටවත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ජපානයේ භූකම්පනයෙන් බීගේ සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රිෂ්ටර් මාපාංක 7.1 ප්‍රබලත්වයකින් යුතුවයි ඊයේ භූකම්පනය හටගත්තේ. ඒ සමග දිවස් සහ වෙඳසැල් ඇතුළු ගොඩනැගිලි රැසක් කඩා වැටුණා. ඒ සිරවේ සිට පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. 10කට වැඩි පිරිසක් අතුරුදන් වුණා. ජපානයේ තුන්වැනි විශාලතම දූපත ලෙස සැලකෙන කියුෂූ දූපතේ මෙම භූකම්පනය හටගත්තා. මේ අතර භූකම්පනයත් සමග කඩදාසි කර්මද ශාලාවක දුම්කුල්ලක් කඩා වැටීමෙන් තවත් පිරිසක් අතුරුදන්ව තිබෙනවා. භූකම්පනයෙන් නිවාස දහස් ගණනකට විදුලි සැපයුම ඇනහිට ඇති බවයි ජපාන මාධ්‍ය වාර්තා කළේ. මාර්ග සහ පාලම් වලටද දැඩි හානි සිදු වුණා. අධිවේගී දුම්රිය සහ ගුවන් සේවා කීපයක්ද අත්හිටුවා තිබෙනවා. ජපාන අග්‍රාමාත්‍ය සනී ටකයිචි ප්‍රකාශ කළේ සුන්බුන් අතර තවමත් ජීවිත බේරා ගැනීමට බලාපොරොත්තු වී සිටි පුද්ගලයන් ඇති බැවින් මෙය කාලී සමග තරඟ කරන ගලවා ගැනීමේ මෙහෙයුමක් බවයි. ඒ සඳහා හමුදා බටයන් සහ හදිසි ප්‍රතිචාර කණ්ඩායම් දහස් ගණනක් යොදවා ඇති බවද ඇය සඳහන් කළා. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් ග්ලැන්ස් කණ්ඩායමට එරෙහි තරගය කණ්ඩු හයකින් ජයග්‍රහණය කිරීමට කැන්ඩි රොයල්ස් කණ්ඩායම සමත් වුණා. මුලින් පන්දුර පහර දුන් ගෝල් ග්ලැන්ස් කණ්ඩායම පන්දුවර 20 කඩලු 3කට ලකුණු 208ක් රැස් කළා. පිළිතුරු නිම ක්‍රීඩා කළ කැන්ඩි කණ්ඩායම පන්දුවර 18යි පන්දු 5කදී කඩලු 4ක් පමණක් දැවේ ලකුණු 214ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා. කැන්ඩි කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු ලහිරු උදාර නොදෙවි ලකුණු 132ක් ලබා ගැනීමට විශේෂත්වයක්. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල. සිදුහත් කුමරුගේ මහා බිනිෂ්ක්‍රමණය සිදු වූ ඇසලපුන් පොහොය අදයි. විෂබත් උදුර රීත වශයෙන්ම තුරන් කරන බවට ජනපතිගෙන් සහතිකයා. ඩයින් ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව ස්ථාවරවයි. ඇමති අනිල් ජයන්ත කියයි. ආයෝජනයට හොඳම රට ශ්‍රී ලංකාව බවට ජාත්‍යන්තර මුල්‍ය ආයතන වලින් ප්‍රකාශ. ආහාර සුරක්ෂිතතාවට ගොවි ජනතාව නගා සිටුවන බවට ඇමති ලාල් සහතික වෙයි. බිලියන 168කින් ඉදිවනු වරාය සෞඛ්‍ය කාර්යාලයේ වැඩ ආරම්භ කෙරේ. ජපාන භූකම්පනයේ 13 දෙනෙක් ජීවිතක්ෂයට අතුරුදඩයි සොයා මෙහෙයුම්. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
10: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
11: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
12: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
13: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකෙන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 176 479 579.
14: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වඩේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න .76 366 176 අංකයට

0: වැඩත් එක්ක මට වෙලාවක් හදාගන්න අමාරුයි. හෙට අපේ ආයෙට වතුර හරවනවලු. හෙටවත් කුඹුරු වැඩ පටන් ගන්න ඕනේ. ඔයාට පුළුවන් නේ? මං ත්‍රිවිල්ලා කතා කරලා දෙන්න.
1: අනේ මේ මට නම් ඕවා තේරෙන්නේ නැහැ. ඉතින් ඔය පුතෙක් ඉන්නේ, ගිහින් කියන්නකෝ.
0: කියන්න ඉතින් ඌ ගෙදර ඉන්නෙපෑ.
1: දැන් මම මේ හැමතිස්සෙම ගෙදර ඉන්න හින්දානේ හැමදේම මට පවරන්නේ. මාත් යනවා යන්න බෝඩිමක් හොයාගෙන.
2: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
3: මේ මිනිස්සුත් එක්ක නම් විසුමක් වෙන්නේ නැහැ සාලි. අනේ මන්දා. මට තේරෙන්නේ අපි අපේ ළමයට වැරද්දක් කරන්න කියලා.
4: නංගේ! මදු නංගේ!
5: මොකෝ?
4: නන්දන ගෙදර නැහැ නේද?
5: නැහැයි.
4: මේ මුළු ගම පොලිසිය වට කරලා. දන්නේ නැද්දති? මම යන්නම්. හදිස්සියේවත් ආවච්චියට ගෙදර ඉන්න එපා කියලා.
2: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සම්වරය.
6: පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
2: ක්‍රිමිරාජ සුවසන ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න નિවරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
6: ක්‍රිමිරාජ සුවසන
2: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
7: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.

0: රාත්‍රී 7:23යි.
1: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහන පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2 wheel 4 wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: වෙළඹරාත්‍රී 7යි විනාඩි 25යි.
1: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම

0: වෙලාවරාත්‍රී 7යි විනාඩි 41යි.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

අර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: ලකඩ හංගන වෙලාව මතක් කරනම් වෙලාව රාත්‍රී 8යි විනාඩි 12යි.
1: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: Rosa.
1: මතත් වේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය.
2: කොළඹින් කතා රේඩියෝ ස්ලෝන් කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි
3: ලංකා ගුවන් විදුලි ප්‍රචාරයයි
2: ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි
1: රේඩියෝ සියවසක පොමි රාව ලෝකමය
4: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
1: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
4: විද්වත් දේශන සමක විවෘත සංවාදය
1: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
4: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
1: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
4: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
1: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහකාරියට හරියට
3: වසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණුරෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: රෑටයි විනාඩි 23යි.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.

0: පුදුමාන සිත නිවනේ පුදුමාන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max
4: Magi perel pemvati nuwa
1: Intika darmatilaka adhyakshanayak
5: Meka poddak ahano Dan tamusa kiyena de kawura hari me 3-4 dine kahai E wage doi man mona hari kiwwahama Man kiyen de ahanna minissu kochchara innoda Tamusa oy me second year eke lamayek vitarai Man me viswavidyalaye professor kenek
6: බලබම් මං උඹට කරන දෙයි. උඹගේ රස්සාවයි ජීවිතේයි දෙකම නැති වෙන තැනට වැඩ කරලා මම පස්ස බලන්නේ.
7: වැරදි වැටහීමක් ඔයාට තියෙන්නේ.
6: වැරදි වැටහීමක්? මෙච්චර මේ කෙල්ලෙක් ගියතුළු දාගෙන අඬනකම් බලන් ඉන්නකොට පිස්සුද බල්ලා?
1: මගේ ඉපැරණි පෙම්වතිය. සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: රාත්‍රී 8:38
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වෙන්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 266 167 අංකයට

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: රාත්‍රියට විනාඩි 50යි දැන්.

0: පන සිතනීමන උතුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාතා රාත්‍රී නොවේට.

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 456

0: දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සේම සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය, 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන් ලොරි රථය, 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය, 2012 වසරේ නිෂ්පාදිත නිසාන් තියානා කාර් රථය, බක්තර මුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 0112-774-594, 0112-775-493 අමතන්න.
2: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
3: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
4: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

ඉන්දියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: වෙළවරතුවේ 10යි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: වෙලවරාත්‍රී 10 විනාඩියක දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින් ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන සූදානම් වන්නේ අපි. අද දවසේදී ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බෙලදී ගත් මහජන සම්පත අද සම්පත NLB ඡාය මෙගා පව ධන නිධාන හඳහන ගොවිසෙත සහ NLB සුබ දවසක් කියන ලොතරැයි පත් ගන්න අතට අපි සූදානම් අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින් ලද ලොතරැයි පත් මෙතෙන් සිට විකාශය කරන්නට.
1: අදත් සුපුරුදු ඔබේ වාසනාව නොඅඩුව ඔබට තිළිණ කරන හොඳම අඩු හොරාව වාසනාව සුපාට හොරාවේ NLP ජාතික ජයවරණයේ වාසනාවන්ත ලොතරැයිපත් අටක්ම එවරින් සූදානම්. ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ 2026 ව්‍යාපාර විශේෂතා සම්මාන උළෙලේදී රාජ්‍ය සේවා අංශයෙන් අඛණ්ඩව දෙවන වරටත් අනුශූරතාව හිමි කර ගැනීමට ජාතික ලොතරැයි මණ්ඩලයට ඊයේ දවසේ හැකියාව ලැබුණා. ඒ ඔබ අප කෙරෙහි තිබු විශ්වාසය නිසා වෙන බව ඉතාම සතුටින් වගේම අපි මහණෙන් යුතුව දැනුම් දෙනවා. අදත් ඔබේ වාසනාව පිළිබඳ පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ගයිනි ක්‍රිෂාන්තිද සිල්වා මහත්මිය. හඳුනා ගනිමු දවසේ අධීක්ෂණ මණ්ඩලය. ශ්‍රී ලංකා ජාතික රෝහලේ ගණක අධිකාරී RML චතුරංග මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානායක මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රභාත් පෙරේරා මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී AGRP බාලසූරිය මහතා. එහෙනම් අදත් ඔබට මුලින්ම වාසනාව NLB ජයින් ආරම්භ කරන්න අපි සූදානම්. අතට සල්ලි වෙනුවෙන් NLP ජය 531 වන දිනු මැදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. එහෙනම් අපි යමු මුත් දිනු මැදීමට. NLP ජය දිනු මැදීම තුළින් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය සමග ජයංක 4 දැන් අපි තෝරා ගන්නවා. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය B ජයංක 0226. රටේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සුබසාධන උදෙසා පිහිටු සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් රජයේ කබද්ද අරමුදලට දායක වන ඔබේම ලොතරැයි NLP ජය. මේ වසරට රුපියල් 105 ත්‍යාග ලාභින් 272ක් වගේම රුපියල් 56 ත්‍යාග ලාභින් 6973ක් පිහිකලා. බලමු අපි NLP ජයෙන් වාසනාව කොයි ආකාරයෙන් බෙදී ගිහිල්ලාද කියලා. අදත් NLP ජය වාසනාවන්ත දිනුම් ඇදීම තුළින් රුපියල් 105කට හිමිකම් කියන වාසනාවන්තෙක් සමත් වෙනවා. ලොතරැයි පත අලෙවි කරනවා Y යෝගදීපන් මණ්ඩාරම අලෙවි නියෝජිතවරයා. එවගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තයන් 20 දෙනෙකුත් අද දවසේ සමත් වෙනවා. ඒ අනුව දවසේ සමස්ත වාසනාවන්තයන් 46,845 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 40,091,960ක මුදලක්. ඔබේ වාසනාව වෙනුවෙන් තවත් තෑගි වැඩ වුණ නියත ධනයෝගේ හතහන 1572 වාසනාවන්ත දිනුම් වැදීමට දැන් අපි යමු. NLP හදාන දිනුම් වැදීම තුළින් මුලින්ම තෝරා දෙන්නේ වාසනාවන්ත ලග්නය. අද ජයග්‍රාහී ලග්නය කුම්භ. දෙවන යන්ත්‍රයේ තුළින් ඔබේ ජය තහවුරු කර දෙන ජය අංකය දැන් අපි තෝරා ගන්න. හදාරින් ඔබට මුලින්ම වාසනාව උදා කර දෙන පළමු ජය අංකය අංක 11. ජයග්‍රාහී දෙවන අංකයයි දැන් අපි තෝරා ගන්නේ. දෙවන වාසනාවන්ත අංකය අංක 15. අංක දෙකක් තෝරගෙන අවසන් වූයේ වාසනාව වෙනුවෙන් තෝරා දෙන ජයග්‍රාහී තුන්වන ජය අංකය. වාසනාවන්ත තෙවන ජය අංකය අංක 10. අංක 11, අංක 15, අංක 10 මේ අවසන් ජය අංකය. ජයග්‍රාහී සෙවන ජය අංකය අංක 26. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ කබද්ද අරමුදලට දායක වන හදාන ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාග 9ක් 110 ප්‍රථම ත්‍යාග ලාභින් 143ක් බිහි කළා. බලමු අද දවසේ හදානින් ඔබ කොයි ආකාරයෙන් වාසනාවට හිමිකම් කියලාද කියලා. බොහොම ස්තුතියි. අදත් NLB හදාන දිනුම් වැදීම තුළින් රුපියල් 110ක් දිනා ගන්න වාසනාවත්

0: වටිනාකම රුපියල් 3,17,744.40 මුදලක්. දිනපතාම ඔබේ කෝටිපති සිහින සැබෑ කරන සත් දිනව ජය නියත ගොවිසෙත 4,505 වන දිනු මැදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. එහෙනම් අතට අරගන්න ඔබමල දීගත් ගොවිසෙත ලොතරැයි පත්. NLV ගොවිසෙත දිනු මැදීමෙන් මුලින්ම අපි තෝරා ගන්නේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය L. ඔබේ කෝටිපති සිහින සැබෑ කිරීම වෙනුවෙන් දෙවන යන්ත්‍රයෙන් ජයග්‍රහී ජය අංකයි දැන් අපි තෝරා ගන්නේ. අද වාසනාවන්ත පළමු ජය අංකය අංක 15. වේවාසනාව වෙනුවෙන් දෙවන ජය අංකය දැන් තෝරා ගන්නවා. ජයග්‍රහී දෙවන ජය අංකය අංක 50. අංක 15, අංක 50 ජයග්‍රහී තුන්වන ජය අංකය දැන් තෝරා ගන්නවා. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 7. මේ සියලු තෝරා ගැනීම එක්ක සිවන ජය අංකය ගල්පා ගත්තොත් සුපරිත්‍යාග මුදලට ඔබට හිමිකම් කියන්න පුළුවන්. ගොවිසෙතින් අද ඔබට තෝරා දෙන ජයග්‍රහී අවසන් ජය අංකය අංක 36. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් මේ වසරට සුපිරිත්‍යාග දෙදෙනෙක් වගේම රුපියල් 120,000 ප්‍රථම ත්‍යාග ලාභින් 62 දෙනෙක් වගේම රුපියල් 2,50,000 ත්‍යාග ලාභින් 831 දෙනෙක් බිහි කළා. බොහොම ස්තුතියි. බලමු ගොවිසෙතින් ඔබ වාසනාව දිනාගත් ආකාරය. අදත් NLV ගොවිසෙත වාසනාවන්ත දිනු මැදීම තුළින් රුපියල් 2,50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තයන් 3 දෙනෙක් සමත් වෙලා තියෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා ඊශ්වරගේ ලිලි මහරකම, ඉනෝකා මෙන්ඩිස් ඉඳිපැත්ත, දමික ක්‍රිෂාන්ත ආණ්ඩි අම්බලම යන අලෙවි නූජිතවරුන්. යන වාසනාවන්තයන් 68,995 අතර අපි බෙදා දුන්නා රුපියල් 48,78,281 මුදලක්. හෙටත් ඔබේ කෝටිපති සිහිනය වෙනුවෙන් ගොවිසෙත තිළිණ කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 7,50,07,391 මුදලක්. දවස සුබ කරගන්න නම් ඔබ මිලදී ගන්න ඕනම ලොතරැයි පත තමයි NLV සුබ දවසක් ලොතරැයි පත්. දැන් ඔබ දන්නවා අලුත්තුණු පහසුණු ත්‍යාගයේ වැඩුණු නවතම ත්‍යාග රටාවත් එක්ක ඔබට එකතු වෙන්න පුළුවන්. සුබ ලග්නය සමග අංක 3 ගලපා ගත්තොත් ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් වූ මුදලින් රුපියල් 105,000 ඔබට දිනා ගන්න පුළුවන්. අංක 3 ගලපා ගැනීමෙන් රුපියල් 50,000 මුදල් ත්‍යාග වගේම ප්‍රවර්තන ත්‍යාග අංක ගලපා ගැනීමෙන් රුපියල් 25,000 මුදල් ත්‍යාග ඇතුළු තවත් ත්‍යාග රසක්ම සුපුරුදු ඔබේ වාසනාව වෙනුවෙන්ම සූදානම්. එහෙනම් මේ සියලුම වාසනාව නොඅඩුව ඔබට පියවයි කියන ප්‍රාර්ථනෙන් අපි ආරම්භ කරමු NLP සුබ දවසක් වාසනාවන්ත දිනුම් ඇදීම 379. NLP සුබ දවසක් දිනුම් ඇදීමෙන් ඔබේ දවස සුබ කර දෙන වාසනාවන්ත සුබ ලග්නයයි දැන් අපි තෝරා ගන්නෙ. අද වාසනාවන්ත සුබ ලග්නය මකර. ඔබට වාසනාව තහවුරු කර දෙන සුබ අංකයි දැන් අපි තෝරා ගන්නෙ. වාසනාවන්ත පළමු සුබ අංකය අංක 39. ජයග්‍රහී දෙවන සුබ අංකය අංක 31. අවසන් සුබ අංකය අංක 11. රුපියල් 25,000 මුදල් ත්‍යාග ඔබට හිමි කර දෙන ප්‍රවර්තන ත්‍යාග අංකය දැන් අපි තෝරා ගන්නේ. අද ප්‍රවර්තන ත්‍යාග අංකය 7,841. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රටේ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වසරට රුපියල් 105,000 ඉලෙක්ට්‍රික් යතුරු පැදි ජයග්‍රාහකයන් 256,000 වගේම 50,000 ත්‍යාග ලාභින් 1,364 බිහි කළා. ස්තුතියි. බලමු සුබ දවසක් දිනු වාරෙන් අද ඔබේ දවස සුබ වූ ආකාරය. අදත් NLP සුබ දවසක් දිනු මැතිම තුළින් මුදලින් රුපියල් 105,000 ඉලෙක්ට්‍රික් යතුරු පැදියකට හිමිකම් කියන්න වාසනාවන්තයන් දෙදෙනෙක් සමත් වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා H ප්‍රේමසිරි පිටකොටුව, RM කැලුම් ඉන්දික රණාල යන අලෙවි නියෝජිතවරුන්. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න ඔබ අතරින් වාසනාවන්තයන් 3 දෙනෙක් අදත් සමත් වෙනවා. ප්‍රවර්තන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 බැගින් මුදල් ත්‍යාග වාසනාවන්තයන් 25 දෙනෙකු අතරේ අද දවසේ අපි බෙදා දුන්නා. ඒ අනුව අදත් සමස්ත වාසනාවන්තයන් 62,980 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 61,86,120 මුදල. වාස වැඩි වුණු, තෑගි වැඩි වුණු තවත් වාසනාවන්ත ලොතරැයිපත් 4ක් තුළින් ඔබට විජයක් ග්‍රහණය උදා කරන්න අනුශී සමගින් ශාන්ත ප්‍රියා සූදානම්.
1: වාසනාවට පොරොන්දු දීලා විතරක් හරියන්නේ නැහැ. ඒ පොරොන්දු අපි ඉටු කරා වගේ රුපියල් කෝටි 23කත් රුපියල් කෝටි 47කත් ඓතිහාසික පොරොන්දු අපි ඉටු කරා වගේම ඉටු කරන්න ඕනේ. අපි දැන් මග බලාගෙන ඉන්න රුපියල් කෝටි 29 ඉක්මවා ගිය ඒ මෙගා පවර් පොරොන්දුව ඉටු කරන්න. අපි අනිවාර්යෙන්ම ඉටු කරන්න මග බලාගෙන ඉන්න තව පොරොන්දුවක් තියෙනවා. ඒ තමයි ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑග වෙනුවෙන් අපි වෙන් කරන මේ සුපිරි මෝටර් රථයේ පොරොන්දුව අනිවාර්යෙන්ම ඔබටම ලබා දෙන්න. සුපරිමතෑගි තුනක වාසනාව සමඟ ඔබේ හීන හැබැයි කරන මෙගා

0: 2611 වන දින වාරයේ අපි මේ ආරම්භ කරමු.
1: මේ අපි මුලින්ම තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය.
0: අද මේක අපේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය C. බලමු සුපිරි අංකය අද තීරණය වෙන්නේ කොහොමද කියලා. මෙන්න ඒ සුපිරි අංකය අංක 26.
1: දැන් අපි තෝරාගන්න සූදානම් ඔබේ ඡායග්‍රහී අංක 4.
0: ඒ අතරින් වාසනාවන්ත පළමු අංකය අංක 13. දෙවන ඡායග්‍රහී අංකය අංක 50. අද මෙගාපොව වෙතින් තුන්වන ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 15. වෙන ඔබේ අවසන් වාසනාවන්ත අංකය අංක 80.
1: අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රාජ්‍ය ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගාපවල් උතරයෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් වගේම 20 ලක්ෂපතියන් 57 දෙනෙක් අපේ රටට බිහි කරලා තියෙනවා. ස්තුති. අද මෙගාපව වෙතින් රුපියල් ලක්ෂ 2ක ත්‍යාගයකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. ජයග්‍රහීල උතරයිපත් අලවි කරන්නේ අම්පාර NLB අලවි නියෝජිත DD ශාන්ති මහත්මිය. ඒත් සමගින් වාසනාවන්තින් 70,704 දෙනෙක් අතරේ රුපියල් 42,63,760 මුදලක් අපි අද බෙදන නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් අරගෙන එන සුපිරි තෑගි තුන මෙගා සුපිරි තෑගි රුපියල් 29,97,28,518ක් පව සුපිරි තෑගි රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගි සුපිරි මෝටර් රථයක්. රුපියල් 8,09,00,000 ඉක්මවා ගිය දැවැන්ත නිධානයක් සමග ජාතියේ මහධන සම්පත ධන නිධානයේ 2293 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. මුලින්ම අපි තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද ධන නිධානයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය I. මේ දැන් අපි එකින් එක තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත අංක 4.
0: බලමු ජයග්‍රහී අංකය අංක 67.
1: වාසනාවන්ත දෙවන අංකය අංක 66.
0: තුන්වන ඔබට වාසනාව ගෙනෙනවා අංක 17. අද ධන නිධානයේ අවසන් වාසනාවන්ත අංකය අංක 18.
1: අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රාජ්‍ය ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය අලුතරයිපතින් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් 20 ලක්ෂපතියන් 35 දෙනෙක් අපේ රටට බිහි කළ තියෙනවා. බලමු අද ධන නිධානයේ වාසනාව. ස්තුතියි. අද ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 2ක ත්‍යාගයකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. වාසනාවන්ත අලුතරයිපත අලවි කරන්නේ බියගම NLB අලවි නියෝජිත නිල්මිනී ජයතිලක මහත්මිය. ඒත් සමගින් වාසනාවන්තින් 52,694 දෙනෙක් අතරේ රුපියල් 31,31,600 මුදලක් අපි අද බෙදා දෙනවා. 2025 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් අති දවැන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානයේ හෙට ඔබේ නිධානයේ වටිනාකම රුපියල් 8,10,95,886.40ක්. අපේ ලොතරැයිපත් 8 අතුරින් 2026 වසරේ වැඩිම සුපිරි ත්‍යාගලාභීන් පිරිසක් බිහි කළ ලොතරැයි ලොව රාජ්‍ය කිරුළ දරන මහජන සම්පත 6,263 වන දිනුම් වාරයටයි අපි මේ දැන් සූදානම් වෙන්නේ. අද අපි අරගෙන ආවිලා තියෙනවා සුපිරි ත්‍යාග විදිහට රුපියල් කෝටි 2 ඉක්මවා ගිය මුදලක්. බලමු අද ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 6ක් තිරණය වෙන්නේ කොහොමද කියලා. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය E ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 1,9,2,2,5,5. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රාජ්‍ය ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත උතරයෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක් වගේම 25 ලක්ෂපතියන් 231 දෙනෙක් අපේ රටට බිහි කළා තියෙනවා. ස්තුතියි.
0: අද දවසේ රුපියල් ලක්ෂ 25ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. ජයග්‍රහීල ත්‍රිපද අලවි කරන්නේ නීලවනේ NLB අලවි නියෝජිත M අහිලන් මහතා විතරක් නෙමෙයි රුපියල් ලක්ෂය බැගින් දිනා ගන්න වාසනාවන්තින් 13 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ජයග්‍රහීල ත්‍රිපද අලවි කරන්නේ මෙන්න මේ NLB අලවි නියෝජිතවරුන්. සංධ්‍යා වීරසිංහ මාතලේ, වේලුපිල්ලේ භාස්කරන් අක්කරේපත්තු, APM හනිෆා එරාවුල්, ප්‍රියංග රත්නවීර හොරණ, S1 ලතා කාන්තලේ, PS ජයවර්ධන මහනුවර, KA ධර්මසිරි රාවතාවත්ත, S
1: මදන් කල්මුණේ නිමල් ගමගේ රඹුක්කන HMK ඩිංගිරි බණ්ඩා ගල්නැව YAW කුමාර සූර්යවැව සහ තවත් ලක්ෂපතියන් දෙදෙනෙක් කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් බිහි වෙනවා. ඒත් සමගින් වාසනාවන්ත ඉන්නෙක් ලක්ෂ 52479 දෙනෙක් අතරේ රුපියල් 1,35,39,920 මුදලක් අපි බෙදා දෙනවා. දිනක ජය නියත මහජන සම්පතේ හෙට ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,05,16,104. අද සම්පත ලොතරැයි පතේ නොවට වාසනාව උදා කියලා දෙන්නේ මහජන සම්පත දිවි මැදීමෙන් අපි තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ත්. ඒ අනුව අද සම්පත 838 වන දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය E ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 2,2,5,5. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4ත් සහිත කුටුපෙළිය ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් දෙදෙනෙක් අද බිහි වෙනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරනවා කදුරුවෙල NLB අලෙවි නියෝජිත ඉන්ද්‍රානි ස්වර්ණලතා සහ තවත් වාසනාවන්තේ කළුතර දිස්ත්‍රික්කෙන් බිහි වෙනවා. ඒ විතරක් නෙමෙයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 30 දෙනෙක් අපි අද සම්පතෙන් බිහි කරනවා. ඒත් සමගින් වාසනාවන්ත ඔබ අතර රුපියල් 73,70,560 මුදලක් 838 වන අද සම්පත දිනු මැදිමෙන් අපි ඔබ අතර බෙදා දෙනවා. අද ජයග්‍රහකින් 545,871 දෙනෙක් අතරේ රුපියල් 4,89,55,480 මුදලක් අපි බෙදා දෙනවා NLB ජාතික ජයවර්ණයෙන්. මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
2: වාසනාවේ ආශිර්වාදය NLB.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරා

තත්ත්වයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසැසින් නොවේ, අපි නුවණැසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු,

ඇයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේක

අනුභවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනි බිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

ප්‍රීතිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද. උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද. ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද. ඔබ සැමට සිතක් සාන්තිය.

ආරක්ෂාව සැලසෙන හේන්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා

වාසනාවන්ත පිංවත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ ඒ මෙනෙහි කිරීම තුලින්, ඔබ ඒ සජ්ජායනා කිරීම තුලින්, ඔබ ඒ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස් පළරුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

0: FM 93.5 93.7 ලක්කඳ අහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 4යි.
1: FM 93.5 FM 93.7 ලක්කඳ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැල.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.